0: වාසනාවන්ත සුන්දර උදෑසනක් අද අගෝස්තු මාසයේ 23 වෙනිදා ඉරිදා දවස යහපත් වන්නයි අපේ ප්‍රාර්ථනය.
1: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
0: වෙලාව උදෑසන 5:35.

0: FM 93.7 Lakhana Radio ITN.
1: සුබ උදෑසනක් වේලා උදෑසන 5යි විනාඩි 50යි.

0: මට දෙන්න මගේ පුංචි තායි.
1: සුබ උදෑසනක් වෙලා උදෑසන 5:55යි.

0: සතියක ලක්හඩ
1: වාසනාවන්ත දවසක් සුන්දර උදෑසනක් අද අගෝස්තු මාසයේ 23 වෙනිදා ඉරිදා දවස. අද දවසේ ජාත්‍යන්තරව වැදගත් වන්නේ වහල් වෙළඳාම සහ එය අහෝසි කිරීමේ අනුස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනයක් විදිහටයි නම් කරන්නේ. 1791 අගෝස්තු 22 වෙනිදා 23 වෙනිදා රාත්‍රියේදී සාන්ත ඩොමින්ගියෝහි, ඒ කියන්නේ වර්තමාන හයිටි රාජ්‍යයේ සිදු වුණු වහලුන්ගේ ඓතිහාසිකම් වෙනුවෙන් වූ ඓතිහාසික නැගී සිටීම අනුස්මරණය කිරීම සඳහා මේ දිනය වෙන් කරන්නේ. විශේෂයෙන්ම අට්ලාන්ටික් සාගරය හරහා සිදු වූ අමානුෂික වහල් වෙළඳාමේ ඛේදවාචකය පිළිබඳව ලෝක ප්‍රජාව දැනුවත් කිරීම, ඒ වගේම විඳිතයන් වූ පිරිස් සිහිපත් කිරීම සහ නූතන ලෝකයේ විවිධ ස්වරූපෙන් සිදුවන වහල් භාවයට හා අසමානතාවයන්ට එරෙහිව හඬ නැගීම තමයි මේ ප්‍රධාන අරමුණ වෙන්නේ.

සූදානම් පත්‍රවලේ ප්‍රධාන සිරස්තල කියන්නේ ලංකාදීප පත්‍රයේ අද ප්‍රධාන සිරස්තලේ වාර්තා කරනවා එල්නිනෝව ප්‍රබල වෙයි ඔක්තෝබර් දෙසැම්බර් භයානකයි ලබන වසරේ අප්‍රේල් දක්වා ඇදෙන්න පුළුවන් මහකන්නේ පරිස්සමෙන් එල්නිනෝ අවධානම උග්‍රයි මහාචාර්ය බුද්ධි මාරඹේ කියයි එල්නිනෝවට මුහුණ දෙන්න ආයතන සැලැස්මක් එල්නිනෝ දිස්ත්‍රික්ක 7ක් ගිනියම් කරයි පවුල් 25000ක් උග්‍ර ජල හිඟයක

ඉරගෙදර නීති පොතේ හිල් වහන්න අලුත් නීති අධිකරණ අමාත්‍යංශය මානව හිමිකම් කොමිසමට දන්වයි. පිටපාරේ ගිය රාජ්‍ය අරමුදල් අහෝසි. අස්වැසුම ලැබෙන නොලැබෙන ලයිස්තුව මේ මස අගදී. නිදන්ගත රෝගීන්ට කුඩා දරුවන්ට එල්නිනෝ බලපෑම වැඩි. මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ රන්දෝලි පෙරහර අගෝස්තු 23 වෙනිදා සිට 27 වෙනිදා දක්වා. විනිසුරු පුරප්පාඩු විපක්ෂයේ විවාදයක් ඉල්ලයි කතානායකට යෝජනාව බහර දෙයි.

දෙවෙනාද කොහොමද වාර්තා කරන්නේ ප්‍රධාන සිරස්තලයේ කියලා බලමු. සිරදඬුවම් ලියන්නේයි දිවි ඇතිතේ කිරේ නම් වසර 20කින් එළියට මසකට රස පරීක්ෂක වාර්තා 9000ක් දක්වා ගැනීමට සැලසුම්. අපරාධ මඩින්න නව පනතක්. මහනුවර ප්‍රථම රන්දෝලි පෙරහැර අද. පිළිකා රෝගී වූ 75000ක් අවදානමේ. සජබ අනුපුරේ ඡන්ද හදයි. ජලාශ පල්ලමට 70000කට පානීය ජල හිඟයක්. හිටපු මන්ත්‍රීලා 21ක් ලක්ෂ 17ක ගෙවල් කුලී ගෙවා නැහැ. අඩසිය වසකට පසු පොලිස් ඇඳුමේ වෙනසක්. ඉල්ලුම්ගහට යන පූජිත් සක්මන් භාවනාවේ

0: වෙලාව උදෑසන 6යි විනාඩි 12යි.
1: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

Dinig Maranigay. Dengu, Dedi Avadhanam Kalapa, 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366. ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න. ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: පෙනතයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු.
1: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937 සර්ජ් ලයිට් සමාජ ගවේෂණය.

0: වෙලාව උදෑසන 6:15.
1: සතියක ලක්හඬ

0: මෙරට දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා තියෙන්නේ. ඒ නිසා ආණ්ඩුවට එරෙහිව අසත්‍ය ප්‍රචාර ගෙන යන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහත්තයා සඳහන් කළා. වැලිපැන්න ඌරාගොඩ ප්‍රදේශයේ පැවති දේශපාලන ක්‍රියාකාරීන්ගේ හමුවකදී තමයි අමාත්‍යවරයා මෙන්න මේ වගේ කතාවක් කිව්වේ.
1: කලින් ජනතාවගෙන් යටිච්ච කට්ටිය ඒක නිසා තමයි තැන් තැන් වල එකතු වෙවි එකතු වෙවි ආණ්ඩුව රේහව කුමන්ත්‍රණය කරන්න පුළුවන්ද කියලා බලන්න බොරු බේකල් මොපරුවා. ඒක CID එකෙන් FCID එකෙන් අලස්කම සමෙන් විමර්ශන කටයුතු වේගෙන් සිදු කරනවා. නීතිපති දෙපාර්තමේන්තුව නඩු පවරනවා. අධිකරණ ඉදිරිපත් කරාම කෙනෙක් රිමාන්ඩ් බන්දනාගාරගත කරනවා නැත්නම් අප පිට ඉන්නවා එක්කෝ නැත්නම් සැක පිට ඉන්නවා. ඔහොම තමයි ඉන්නේ. ඒ කට්ටිය කලබල වෙන එක තේරුම් ගන්න පුළුවන්. හැම පැත්තකම රටේ වෙනසක් වෙලා තියෙනවා. ලෝක පිළිගැනීම වැඩි වෙලා තියෙනවා. මොකද කදෝදේ මාධ්‍ය වල වාර්තා කරලා තියෙනවා. ඒ දකුණු ආසියාව රටවල් කීපෙකින් ඉන්දියාවෙන් බංග්ලාදේශයෙන් පකිස්තානයෙන් සාමාන්‍ය මිනිස්සු ගැහුවාට පස්සේ ඒගොල්ලෝ දකුණු ආසියාවේ යන්න කැමති රට මොකද්ද කියලා ඒගොල්ලෝ ලංකාව කියලා තියෙනවා 50-55. පොදුවේ ගත්තොත් එහෙම මේ දකුණු ආසියාවේ හැම රටකම පිළිගැනීම ඇති රට බවට පත් වෙලා තියෙනවා. මේ ආදී හැටියට මේ ඔක්කොගෙම කියවෙන්නේ රට ඉස්සරහට එන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි අපි මේවා කරනකොට අර පරණ දේශපාලන සංස්කෘතිය හිටපු අය ජනතාවගෙන්ම ජීවත් වෙච්ච අය දේශපාලනේ හරහා ව්‍යාපාර කරපු අය කලබල වෙලා දැන් කල්ලි ගහලා එක එක දේවල් කරන්න පටන් අරගෙන තියෙනවා. ඔබට ඒවා පේනවා. බොරු ප්‍රචාර කරනවා, බොරු කියනවා කියලා, මානගහමන බොරු කියලා. ඒවට අහු වෙන්න ඕනේ. අපි කරගෙන යන වැඩ කටයුතු ටික අනාගතයේ පැහැදිලි

දිවයිනට බලපා ඇති එල්නිනෝ තත්ත්වය අති ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් වීමේ සම්භාවිතාව 90%ක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න සඳහන් කරනවා. ඔක්තෝබර් සහ දෙසැම්බර් මාසවලදී අති ප්‍රබල එල්නිනෝ තත්ත්වයකට මෙරට ජනතාවට මුහුණ දීමට සිදුවෙන බවක් තමයි විජේමාන්න මහත්තයා සඳහන් කරන්නේ. පැසිෆික් සාගරයේ සක්‍රිය වී ඇති එල්නිනෝ තත්ත්වයට සමගාමීව ඉන්දියානු සාගර කලාපයේ ද්විදේව තත්ත්වයේ පසුගිය සතියේ මේ සිට ධනාත්මක වී ඇති බැවින් එළඹෙන ඔක්තෝබර් නොවැම්බර් කාලයේදී දෙවැනි අන්තර් මෞසුමෙන් ලැබෙන වර්ෂාපතනයේ දැඩි වී එයින් මහකන්නයේ වගාවට අහිතකර බලපෑම් එල්ලවීමට ඉඩ ඇති බව පෙරදිනේ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධිමාරබේ ඉරිදා ලංකාදීපයට සඳහන් කළා තියෙනවා.

0: රඩියෝ ITN
1: බිලව් දැසන හයයි විනාඩි විසි දෙකයි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: සම්මරය අධ්‍යක්ෂණය ප්‍රියන්ත ප්‍රනාන්දු.
4: කල්පනා කරලා බලනවා මොකක් හරි කරන්න අර ගෑණි වනවත්ත.
5: ගැණි පටලව ගත්ත වෙන අර රැසීම මේ රැසීම කිගේ ගෙදරෙන්ට පරක් වෙනකොට මට හිතුණා පොඩි මාමේ කවුද ඔය ගැණි? නිලියන්ද? මොඩල් කෙනෙක්ද? නැත්තම් මොකීද?
4: පිස්සුදානේ
3: සම්මරය.
6: බැරිය දඟලන්න කරන්න දෙන්න එපා
5: කිව්වා. ආ දෙදොර ගැණි ඔබ මං කැතයි කියලාද?
6: මං හිතන්නේ මං ප්‍රෙග්නන්ට්.
4: එහෙම වෙන්න බෑනේ.
6: ළමයෙක් බඩට එන්නේ ඒ කරපුව හොඳට මැති නංගන. අය අමුතුවෙන් කරන්න දෙයක් නැහැනේ.
3: සති අග රාත්‍රී 9ට ITN බලන්න සම්මරය.

0: విశ్వవిద్యాలయ శిశున్నతులు తరుణ ప్రజావ విషయ మధ్యవల్ట ఎబ్బైవి మీ ప్రవణతావే ఎలగొస్ ఎత్తే మీ ఓన్గే గెటలు వల్ట దేవోపయన్గే అహుంకందీమ సీమావీమ సంవాద్యట వివృత నోవీమ ఎతులు సమత్త పలందు వీవ హేతువేన్ మీ కటయుత్త వినవ కీల తమాయి మనో వైద్య మహాచార్య అమిల ఇసురు మహత్య సదాన్ కరాన్ని విషమద్రవ్య తురన్ కిరిమే రటమికట జాతిక మేయుమటతే పెవతి దనువత్ కిరిమే మాధ్య హమూకది అమిల మహత్య మిన్న మే వగే కథా వక్యువా
1: මේ මත්ද්‍රව්‍ය වලට හුරු වෙච්ච පුද්ගලයා ඒකෙන් මිදෙන අවස්ථා අපි ඕන තරම් දැකලා තියෙනවා. මේ මත්ද්‍රව්‍ය වලට පුද්ගලයන් භාවිතා කරන එකෙන් අයින් වෙනකොට මේ මත්ද්‍රව්‍ය වෙළඳාම් කරන පුද්ගලයන්ගේ ලාභය අඩු වෙනවා. ඒකත් එක්ක ලංකාව තුල මේ වෙනකොට අපේ දරුවන්ට මත්ද්‍රව්‍ය වලට හුරු කරගන්න මේ මත්ද්‍රව්‍ය වෙළඳාම් කරන අය ලොකු උත්සාහයක් දරමින් ඉන්නවා. පාසල් වල කරපු පර්යේෂණ වලින් පෙන්නනවා දරුවන් මත්ද්‍රව්‍ය වලට හුරු කරගන්න හුරු වෙන එක යම්කිසි ප්‍රවණතාවයක් තියෙනවා කියලා. විශ්වවිද්‍යාලවල දරුවන් මත්ද්‍රව්‍යවලට හුරු කරගන්න එකට යම්කිසි ප්‍රවණතාවයක් තියෙනවා කියලා අපිට පේනවා. දෙමව්පියන්ගේ කාර්යභාරය මොකක්ද? දෙමව්පියෝ විදියට මොකද්ද කරන්න පුළුවන් තමන්ගේ දරුවා ආරක්ෂා කරගන්න? මට හිතෙන එක තමයි වැදගත්ම තමන්ට පුද්ගලිකව බලපාන වැදගත්ම ප්‍රශ්නේ. අපි දෙමව්පියෝ විදියට දරුවන් එක්ක හොඳ කතිකාවතක් ගොඩනගා ගන්න පුළුවන් නම් දිනපතා තමන්ගේ කාර්යබහුල ජීවිතයෙන් දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් යොමු කරන්න පුළුවන් නම් දරුවට තමන්ගේ ප්‍රශ්න තමන්ගේ යාළුවා මෙන්න මේ වගේ දෙයක් මට යෝජනා කරා මට මගේ ඉස්කෝලේ තියෙන ප්‍රශ්න ටික ඒ වගේ දේවල් දෙමව්පියෝ එක්ක සාකච්ඡා කරන්න පුළුවන් ආරක්ෂිත පරිසරයක් ගෙදර නිර්මාණය කරගන්න එක ඉතාමත්ම වැදගත් කාරණාවක්. ඒත් එක්කම අපේ දරුවාගේ එදිනෙදා තියෙන මානසික පීඩනයන් අඳුරගන්න එක, දරුවාගේ අවශ්‍යතා අඳුරගන්න එක, ඒවට සංවේදීව ඇහුම්කම් දෙන එක, පවුල තුල එදිනෙදා ජීවිතයේ කොටසක් බවට පත් කර ගන්නතොතින් තමන්ගේ දරුවා මේ මත්ද්‍රව්‍ය උදරින් ආරක්ෂා කරගන්න එක ආකාරය. අපේ දරුවන්ට කියලා දෙන්න පුළුවන් නම් තමන් අකමැති දෙයක් කරන්න පොළඹවා ගන්නකොට ඒකට අකමැති වෙන ජීවන කුසලතාවේ දරුවට උගන්වන එක, ගෙදර තුල උගන්වන එක අතිශයින්ම වැදගත්.
0: మనోవైద్య మహాచార్య అమిల ఇసురు మహత్యాయ విధి తమాయి సదహన్ కలే నమత్ మే జంగమ దురకథన ఎత్తెక్క సాకచ్చావకట దరువన్న యొము కరగన్న పులువంద ఎహిమ ప్రశ్నయక్ తీన మొగద సమహార దెమ ఉపయోగ కేన కారణావ తమాయి మే మేయా అపితెక్క నహని జంగమ దురకథన ఎత్తెక్కమ తమాయి ఓన వేళవక ఇన్ని ఎనిసా మే విషమద్రవ్య వల్ట మే సాకచ్చావ దెమౌపియన్ సమగ నొమెతివీమ హేతువక్ కేన తమాయి మనోవైద్యవరే కెటియట అమిల మహత్య సదహన్ కరన్నే අසුදසුම ලැබෙයිද නොලැබෙයිද? දැන් මේ මාසේ අගදි තමයි යවත් කාලින කරන ලද අසුදසුම් ප්‍රතිලාභීන්ගේ ලයිස්තුව ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබෙන්නේ. මේ දැන් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය තමයි මේ විදියට කියන්නේ. දැන් ලයිස්තුව දානකම් බලාගෙන ඉන්නවා, කාටද ලැබෙන්නේ කාටද නොලැබෙන්නේ කියන කාරණාව දැනගැනීම සඳහා මේ යවත් කාලින කරන ලද ලයිස්තුව ප්‍රදර්ශනය කළා. දින 10ක් ලබා දෙනවා අභ්‍යාචනා කිරීම සඳහා. ඊට පසුව විරෝධතා ඉදිරිපත් කරන්න පුළුවන් කමක් තියෙනවා. මේ මණ්ඩලයේ සභාපති නිමල් කොටවල ගෙදර මහත්තයා ලංකාදීපයට ඒ විදිහට තමයි සඳහන් කරන්නේ. 2023 දී හඳුන්වා දුන් අස්වැසුම සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල යටතේ ප්‍රතිලාභ ලබන අයගේ ලයිස්තුව සමාලෝචනය කරනවා. ඉතින් එහිදී මෙතෙක් පැවති කාණ්ඩ 4 වෙනුවට දිලිඳු සහ අන්ත දිලිඳු යන කාණ්ඩ 2 පමණක් මින් ඉදිරියට ප්‍රතිලාභීන් ලයිස්තුගත කරනවා. ඉවත් වෙලා යන කාණ්ඩ දෙක යටතේ සිටි මේ ප්‍රජාව සවිබල ගැනීම සඳහා අදාළ වැඩසටහන් මේ වෙන විටත් ක්‍රියාත්මක වෙන බව තමයි සභාපතිවරයා සඳහන් කරන්නේ. ස්වයං රැකියා සඳහා යොමු කිරීම සිදු කරනු ලබන බවත් ඔවුන්ට අසාධාරණයක් සිදු නොවන බවත් සඳහන් කරනවා.

0: එල්නිනෝ සමග මතු ඇති වියලි කාලගුණය දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 22කට දැඩිව බලපා ඇතැයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි පාර්ලිමේන්තුවේදී සඳහන් කරනවා. දැන් මේ පිළිබඳව දීර්ඝ ලෙස සඳහන් වෙනවා. දැන් එල්නිනෝ පිළිබඳව තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ඉතින් එල්නිනෝ තත්ත්වයත් එක්ක කොයි විදිහටද කටයුතු කරන්න ඕනේ කියන එක තමයි සඳහන් වෙන්නේ. දැන් දීර්ඝ ලෙස විස්තර කියද්දී ඔක්තෝබර් සහ දෙසැම්බර් මාසවලදී අති ප්‍රබල එල්නිනෝ තත්ත්වයකට මෙරට ජනතාවට මුහුණ දීමට සිදුවන ඇති බවත් විජයමාන මහත්තයා සඳහන් කරනවා. පවතින එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් වර්ෂාපතන අඩුවීම, ජලමූලාශ්‍ර සිඳී යාම, උෂ්ණත්වයේ ඉහළ යාම, පරිසර දැඩි බලපෑමක් එල්ල විය හැකි බවත් තමයි සඳහන් වෙන්නේ. ගෙවුණු වසර 75ක කාලයේදී වාර්තා වුණු ප්‍රබලතම එල්නිනෝ තත්ත්වය මෙන්න මේක වෙන්න පුළුවන් කියලා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරනවා. උතුර, උතුරු මැද, නැගෙනහිර පළාත සහ මොණරාගල දිස්ත්‍රික්කයේ පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය එළඹෙන සැප්තැම්බර් මාසයේදී එලෙසම පවතුණු ඇති බවත් ඔහු සඳහන් කරනවා. සැප්තැම්බර් අගවන විට මේ තත්ත්වය වෙනස් වෙලා වැස්ස තරමක් ලැබෙන්න පුළුවන් කියලා තමයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කරන්නේ. වෙලාව උදැසන 6යි විනාඩි 30යි.
1: අකුරු අතර පුවත් සොයන පත්තර
2: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: සහයෝගීතා අනුග්‍රහය
3: කොටු දෙක

ඒ රාත්‍රියේ මේ ගත්ත ලොතරැයි ටික බලන්න බැරි වුණානේ. දැන් මොකද කරන්න? ලොතරැයි ටික අතර ගන්න ප්‍රතිඵලය කියන්න සූදානම් වෙන්නේ. ඒ රාත්‍රියේ දිනුම් මැදලද මහජන සම්පත ගොවිසෙත මෙගාපව ධන නිධානය හඳහන අද සම්පත ජය ලොතරැයි සහ සුබ දවසක් ලොතරැයි අතර ගන්න. මුලින්ම මහජන සම්පත ලොතරැයියේ ජයග්‍රහණයේ ඊ වාර්තා වුණේ කොහොමද කියලා කියන්නම්. 5287 වාරයේ මහජන සම්පත ලොතරැයිය යූ අක්ෂරයේ ජයග්‍රහණය කළා. අංක 5.3921. 5287 වාරයේ මහජන සම්පත ලොතරැයිය ඊ රාත්‍රී දිනුම් මැදින් ලද ප්‍රතිඵලය යූ අක්ෂරයේ අංක 5.3921. ගොවිසෙත 4529 වාරයේදී එස් අක්ෂරයයි ජයග්‍රහණය කළේ අංක 1, 20, 42 සහ 60 වාසනාවන්ත අංක ලෙස හඳුනාගත්තේ. 4529 වාරයේ ගොවිසෙත ලොතරැයිය එස් අක්ෂරය අංක 1, 20, 42 අංක 60 ඔබට වාසනාව අරගෙන ආවේ. මෙගාපව ලොතරැයි 2635 වන වාරයේ ඊ රාත්‍රී දිනුම් මැද්දා ඒ අක්ෂරය සුපිරි අංකය බවට පත් වුණ අංක 17 අංක 25, 37, 44 සහ 52 ඔබට වාසනාව ගෙනාවේ. 2635 වන මෙගාපව ලොතරැයි ඒ අක්ෂරයේ සුපිරි අංකය වුණා අංක 17 25, 37, 44 සහ 52 වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. ධන නිධානයේ 2317 වන වාරයේදී W අක්ෂරයේ අංක 21 අංක 31 අංක 54 අංක 77 වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණේ. 2317 වන වාරයේ ධන නිධානයේ W අක්ෂරයේ 21 31 54 77 ඔබ ජයග්‍රහී වාසනාවන්තයන් වාසනාවන්තයන් බවට පත් කළේ. හදාන ලොතරැයි 1596 වන වාරයේ මීන ලග්නයේ ජයග්‍රහී ලග්නයේ බවට පත් වුණා අංක 27, 32, 33, 48 ඔබට වාසනාව ගෙනාවේ. 1596 වන වාරයේ මීන ලග්නයේ ජයග්‍රහණය කළේ හදාන ලොතරැයිය 27, 32, 33, 48 අද සම්පත ලොතරැයි අතර ගන්න 862 වන වාරයේදී කියලා බලන්න. මෙන්න මේකයි රටාව. අංක 2, 1, 9, 2, 1, 3, 9, 2, 1 U අක්ෂරය. අද සම්පත 862 වන වාරයේදී රටාව අංක 2, 1, 9, 2, 1, 3, 9, 2, 1 U අක්ෂරය. ජය ලොතරැයි 555 වන වාරයේ ඊරාති දිනුම් මැදින් ලැබුවා G අක්ෂරය අංක 2, 6, 9, 3. 555 වන වාරයේ ජය ලොතරැයි G අක්ෂරය අංක 2, 6, 9, 3. සුබ දවසක් ලොතරැයි 403 වන වාරයේ ඊ දිනුම් මැදින් ලද ලොතරැයි ප්‍රතිඵලය වුණේ මීන ලග්නයේ ජයග්‍රහී ලග්නයේ බවට පත් වුණේ අංක 38 අංක 52 අංක 59 වාසනාවන්ත අංක සටහනේ සටහන් වුණා. සුබ දවසක් ලොතරැයි 403 වන වාරයේදී මීන ලග්නයේ ජයග්‍රහී ලග්නයේ වුණේ අංක 38 අංක 52 අංක 59 වාසනාවන්ත අංක වෙද්දී ප්‍රවර්ධන අංකය 97.18. මතකයිනේ ප්‍රවර්ධන අංකය 97.18. සුබ දවසක් ලොතරැයි. ඒ වගේම ජය ලොතරැයි අද සම්පත හඳහන ධන නිධානය මෙගා පව ගොවිසෙත මහජන සම්පත ඊයේ රාත්‍රියේ දිනුම් මැදින් ලද ලොතරැයි ප්‍රතිඵල ඔන්න ඔය විදිහට තමයි අරගෙන ඉන්න හැකියාව ලැබෙන්නේ. වෙලාව උදැසන 6:36.

0: ලංකාව ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වාදෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වාදෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: සතියක ලක්හඬ.

0: ரேடியோ ITN ராட்டட்ட வக கேன ரேடியோ.
1: சத்யாக்கு லக்கடை.

වෙලාවල් දැස් නහයයි විනාඩි 40යි දැන් මේ වෙලාවෙත් සමහර ගෙවල්වල කුලියට ඉන්න අය හරියට මුදල් ගෙවනවාද්ද එහෙම ප්‍රශ්නයක් තියන අය ඉන්න පුළුවන් මේ කියන්න හදන්නේ හිටපු මන්ත්‍රීලා 21ක් ලක්ෂ 17ක ගෙවල් කුලී ගෙවන්න නැහැ හිටපු ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් 21 දිනකගේ අය විය යුතු රුපියල් 17,93,480ක හිඟ නිවාස කුලී මුදල් මේවනතේ කයකර ගැනීමට කටයුතු කර නොතිබූ බව තමයි වාර්තා වෙලා තියෙන්නේ. දැන් මේ පිළිබඳව දිවයින වාර්තා කරනවා. දැන් මුදල් ගෙවීම පිළිබඳව දීර්ඝ විස්තරයක් දිවයින වාර්තා කරලා තියෙනවා. ඒකම සිරදඬුවම් ලියන්නේයි දිවි ඇතිතේ කිරේනම් වසර 20කින් එළියට මසකට රස පරීක්ෂණ වාර්තා 9000ක් දක්වා ගැනීමට සැලසුම් කියලා ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින සිරකරුවන්ගේ දඬුවම් කාලයේ වසර 20 දක්වා අඩු කිරීමට සහ එම අයට නිවාස නිවාඩු යාම සුදුසු බවට නිර්දේශ කරමින් ජනාධිපති වෙත විශේෂ කමිටු වාර්තාවක් සපයලා දිනවා. මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබා දීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට පත් කළ කමිටුව විසින් ඒ නිර්දේශ සපයලා තියෙන්නේ. රටේ සිදුවන සංවිධානාත්මක අපරාධ සහ මද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා පුළුල් බලතල ඇතුළත් නව පනතක් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කර ඇති අතර ඒ සංවිධානාත්මක අපරාධ මැඩීමට මේ පනත ලෙස නම් කළා තියෙනවා කියලා කියනවා. දැන් අපරාධ මැඩලීම සඳහා වූ පනත ලෙස මෙය නම් කළා කියලා තමයි අපරාධ මඩින්න නව පනතක් කියලා ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. මහනුවර ඇසළ පෙරහැරේ මංගල්‍යයේ විචිත්‍රවත් ප්‍රථම රන්දෝලි පෙරහැර අද, ඒ කියන්නේ ඉරිදා දවසේ වීදි සංචාරය කරනවා. පසරෝ 6:16 ඉදලා තියෙන සුබ මොහොතින් තමයි දකුණු දිසාභිමුඛව පෙරහැර කරඬුව සහිත මංගල හස්තියා ශ්‍රී දළදා මාලිගාවේ වාහල්කඩ අසල සඳගල වෙත පාතබනවා. ඉතින් ඒ මොහොතේදී පෙරහැර ආරම්භ කිරීම පැරණි සංස්කෘතික චාරිත්‍ර අනුව සිදුවීමට නියමිතව තිබෙනවා. සිරදඬුවම් විදින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා බොහෝ අවස්ථාවන් වලදී සක්මන් භාවනාවේ යෙදී සිටු දක්නට ලැබෙන බව වැලිකඩ බන්ධනාගාරයේ ජේෂ්ඨීක් දිවයින ඉරිදා සංග්‍රහයට සඳහන් කළා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ.

නිලධාරීන්ගේ නොසලකිල්ල හේතුවෙන් මෙරට පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇතයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංවිධානයේ තමයි මේ විදිහට කියන්නේ. පිළිකා රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණයේ ඉහළ දමමින් ශරීරයේ සුදු රුධිරාණු මට්ටම වැඩි කිරීම සඳහා භාවිතා කරනු ලබන මේ බෙහෙත් ද්‍රව්‍ය නම් වලින් මේ විශේෂ නම් වලින් හඳුන්වන විශේෂ පිළිකා එන්නත සෞඛ්‍ය පද්ධතිය නොමැති වීමෙන් පිළිකා රෝගීන් ජීවිතයත් මරණයත් අතර සටනක නියැලී සිටින බව එම සංධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය තමල් සංජීව මහත්තයා දිවයිනට වාර්තා කරනවා. නියුප් නියුපගන් ඒ වගේම ග්‍රෙඩිෆ් ඉෆ් ෆිලෙක්ස්ට්‍රින් කියන මේ නම් වලින් තමයි මේ බෙහෙත් හඳුන්වන්නේ. ඉතින් මේ බෙහෙත් හරියාකාරව ලැබෙන්නේ නැත්නම් දැන් ජීවිත මරණයත් අතර ජීවත් වෙන බොහෝ දෙනා මේ පිළිබඳව අවධානය යොමු කරන වෙලාවක්.

ඉදිරිින් මැතිවරණ ඉලක්ක කරගනිමින් සමග ජනබලවේගේ පක්ෂ ප්‍රවර්ධන වැඩපිළිවෙල ඊයේ සහ අද අනුරාධපුරයේදී සිදු කරන බව ඒ මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහත්තයා සඳහන් කරනවා. සජබ අනුරපුරයේ තන්ද හදයි කියලා තමයි මේ ප්‍රවෘත්ති වාර්තා කරන්නේ. නීතිපති පිරිස හිඟ වුණත් නඩු 5245ක් වැඩ අවසන්.

දිවයිනේ ප්‍රධාන ජලාශ 73 සමස්ත ජල දහරතාව 30ක් දක්වා පහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් දැන් මේ ජලය ජලාශ පල්ලමට කියලා ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. පහළ ගොස් තිබෙන වාරිමාර්ග දෙපාර්තමේන්තුව තමයි දැන් මේ මෙහෙම පහළ ගිහිල්ලා කියලා කියන්නේ. ජල කළමනාකරණ ඉංජිනේරු MMPSD හේරත් මහත්තයා තොරතුරු වාර්තා කරනවා. අම්පාර මඩකලපුව සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවල ප්‍රධාන ජලාශ 18 සමස්ත ජල දහරතාවයේ 30ට වඩා අඩු මට්ටමක දක්වා පහළ ගිහිල්ලා තියෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ ජලාශවල ජලාශ 9 සමස්ත ජල මට්ටම 122.9ක්. ඒ වගේම රොට්ටිකුලම්, අම්බලන්ඔය, නාමල්ඔය, පල්ලංඔය, රබකැන්ඔය, සේනානායක සමුද්‍රයේ සහ කළුගල්ඔය ජලාශවල පවතින ජල මට්ටම 50ට වඩා අඩු මට්ටමක් දක්වා පහළ ගිහිල්ලා තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. වැලිකඩින් හමු ෆෝන් තොගයක් රැඳවියෝ කෝල් බුරුතු ගණන් අරන්. වැලිකඩ බන්ධනාගාරයේ සංගවා තිබේදී නොබෝදා සොයාගනු ලැබූ ජංගම දුරකථන තොගයේ පිළිබඳව සිදුකරන විමර්ශනවලදී අනාවරණය වෙලා තියෙන්නේ තොරතුරු රැසක් අනාවරණය වෙලා තියෙනවා. රැඳවියන් දේශීය සහ විදේශීය ඇමතුම් දහස් ගණනක් ලබාගෙන ඇතැයි බන්ධනාගාර ජේෂ්ඨීක් දිවයිනට වාර්තා කරලා තියෙන්නේ. මේ දුරකථන අංක අනුව අදාළ රැඳවියන් සහ ඇමතීම් ලැබුණු පුද්ගලයන් සියල්ලන්ගේම තොරතුරු අනාවරණය වෙන බව මේ පිළිබඳව කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කරනවා. මේ අනුව මෙම රැඳවියන් සමග සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයන් රැසකගේ තොරතුරු අනාවරණය වෙන්න පුළුවන් බවත් පොලිසිය කියනවා. සමහර ඇමතීම් ඩුබායි සිට මද්රව්වේ ජාවාරම් කරුවන්ට ලබාගෙන තිබෙන බව තමයි සඳහන් වෙන්නේ.

වසර 50කට වැඩි කාලයක් භාවිත කළ පොලිස් කාකි නිල ඇඳුමට සමුදීමට රජය තීරණය කළා තියෙනවා. යනු ලබන වසරේ සිට පොලිසියට නව නිල ඇඳුමක් හිමි වෙනවා. ඒ සඳහා වර්ණ ඇතුළු නිර්මාණාත්මක කටයුතු මේ වන විට සිදු කරමින් තියෙන බව සඳහන් වෙනවා. කාකි වර්ණය වෙනුවට නිල් වර්ණය කෙරෙහි මූලිකව අවධානය යොමු තිබූ නමුත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කී වර්ණය භාවිත කරන බැවින් වෙනත් වර්ණයකට යාමට සිදු වෙලා තියෙනවා. දීර්ඝ කාලයක් එකම වර්ණයේ නිල ඇඳුමක තිබීම මතු ඇති විවිධ ගැටලු සහ වත්මන් දේශගුණික තත්ත්වයන්ට අනුව ගැළපෙන ඇඳුමක් සකස් කිරීමේ අරමුණින් මේ තීරණය අරගෙන තියෙනවා කියලා තමයි කියන්නේ. නිල ඇඳුම වෙනස් කිරීමට සමගාමීව පොලිස් නිලධාරීන්ගේ වැටුප් වේතන ඉහළ නැංවීම සහ ඔවුන් වෙනුවෙන් විශේෂ අවධානම් දීමනාවක් ලබා දීමටද රජයේ පියවර ගනිමින් සිටින බව තමයි වාර්තා වෙන්නේ. පවතින නිල ඇඳුම 1974 වසරේ හඳුන්වලා දුන්න එකක්. දිස්ත්‍රික් හතක පුද්ගලයන් 72,000ක් පානීය ජල හිඟයෙන් පීඩාවට පත්ව සිටින බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කරනවා. පානීය සහ ගෘහස්ථ ජලය බවුසර් මගින් සැපයීමට රුපියල් බිලියන 4.8ක් රජයේ මේ වන විටත් වෙන් කළා තියෙනවා. ජල හිඟයෙන් පීඩාවට පත් සෑම පවුලකටම දින 2-3කට වරක් බවුසර් මගින් ජලය සැපයීමට පියවර අරගෙන තියෙනවා කියලා තමයි කියන්නේ. පළාත් පාලන ආයතන, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව ජලයේ සැපයීම පවත්වාගෙන යනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13 96 අමතන්න.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ බරපතල කඩාවැටීමක් ඇති විය හැකි බවට ඇතැම් පාර්ශ්ව මත පළ කළත් මේ වසර අවසානයේ වන විට අපේක්ෂිත ආර්ථික ඉලක්ක වලට ළඟා වීමට හැකියාව ලැබෙනු ඇතැයි මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු ඇමති ආචාර්ය අනිල් ජයන්ත මේ විදිහට සඳහන් කරනවා. කඩාවැටීමක් අපේක්ෂාවෙන් බලා සිටින පාර්ශ්ව වලට පිළිතුරු දීමට නිශ්චිත සංඛ්‍යා දත්ත තමා සතු බව පෙන්වා දෙන ඇමතිවරයා වසර අවසානයේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 8ක සංචිත ප්‍රමාණයක් රඳවා ගැනීමට හැකිවනු ඇති බවත් සඳහන් කරනවා. අදාළ පාර්ශ්ව විසින් පෙන්වා දී ඇති පරිදි දැනට ඩොලර් මිලියන 6.5ක සංචිත ප්‍රමාණයක් ඇති බවත් ජංගම ගිණුමේ ඩොලර් බිලියනයක අතිරික්තයක් රඳවා ගැනීමට හැකිවනු ඇති බවත් මේ විදිහට ඇමතිවරයා සඳහන් කරනවා. අන්තර්ජාතික මූල්‍ය අරමුදල ලෝක බැංකුව සහ ජයිකා මගින් තවත් ඩොලර් මිලියනයක් ලැබෙනු ඇති බව තමයි සඳහන් කරන්නේ. මේ තොරතුරුත් එක්ක වසර අවසානයේ වන විට ඩොලර් බිලියන 8ක ඉක්ම වූ සංචිත ප්‍රමාණයක් සහිතව 2027 වසරට පිය නැගිය හැකි බවක් වාර්තා වෙනවා. ලබන වසරේදී ණය ගෙවීම ඇතුළු සියලු කටයුතු සඳහා ස්ථිර අඩිතාලමක් වනු ඇති බව තමයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ. මේ සිළුමිණයි වාර්තා කළේ. සුරුවා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය සඳහා සහනදායි අඩුපොලි ණය ලබා දීමට රජයේ මේ වසරේ රුපියල් බිලියන 95ක් වෙන් කළා තිනවා. ඉන් බිලියන 75ක්, ඒ කියන්නේ 80%ක් මේ වන විටත් ප්‍රතිලාභයෙන් 74,000ක් දෙනෙකුට ලබා දීලා තිනවා. රාජ්‍ය බැංකුව මගින් නිකුත් කරන මේ ණය සඳහා අයකනු ලබන පොලිය 3%ක් 8%ක් අතර වෙනවා කියලා කියන්නේ. ණය ගෙන ඇති ප්‍රතිලාභින්ගේ 64,000ක් අඩුපොලි වගා ණය ලෙස අරගෙන තියෙන ගොවීන්, ඒ වගේම මීට අමතරව වීමිල දී ගැනීම සඳහා කුඩා වීමෝල් නිමියන්ට උඩපන ණය ලෙස, ඒ වගේම සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට අඩුපොලි ණය ලෙසත් සහන ණය ලබා දීලා තියෙනවා. උඩපන ණය සඳහා රුපියල් බිලියන 15ක් මේ කන්නේට වෙන් කළා තියෙනවා. දැන් ණය ලබාගත් අය පිළිබඳව මේ විදිහට තොරතුරු වාර්තා කරනවා. සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනයේට අඩුපොලියට බිලියන 95ක් කියලා තමයි සිළුමිණ වාර්තා කළේ. මධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාළ නඩුවේ තීරණාත්මක සාක්ෂිකරුවෙකුගෙන් යළිත් සාක්ෂි ගැනීම වළක්වා ගැනීම සඳහා විත්ති පාර්ශ්වයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙත්සමක් ගොනු කළා තියෙනවා. ස්ත්‍රිය ත්‍රිපුද්ගල මහාධිකරණයේ හමුවේ විභාග වෙන මේ නඩුවේ පැමිණිල්ලේ සිව්වැනි සාක්ෂිකරුවන්නේ සුමතිවාල සුරේෂ්ඨවත් මුරලි. මේ සාක්ෂිය ගැනීමට විත්තිය නීතිඥවරුන් මීට පෙර දැඩිව විරෝධය පළ කළා තිබුණා. නීතිපති දෙපාර්තමේන්තුව මේ පිළිබඳව කළ කරුණු දැක්වීමට අනුව අධිකරණයේ ඒ සාක්ෂිය කැඳවීමට අවසර දුන්නා. එෙහිදී විත්තිය නීතිඥවරුන් අධිකරණ ඉදිරියේ සඳහන් කළේ විනිසුරුවරුන්ගේ මේ තීරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව. යනු විත්ති පාර්ශ්වයේ මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනා පෙත්සමක් ගොනු කළා තියෙනවා. ඒ පෙත්සමේ පිටපත් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා කියලා තමයි සිළුමිණ කියන්නේ. බාලවයස්කාර දැරියෙක් දූෂණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණ හමුවේ චෝදනා ලබා සිටින සැකකාර අනුරාධපුර හිටපු අටවස්ථානාධිපති පල්ලෙගම හේමරත්න හිමි අධිකරණ විනිසුරුවරුන් මහාධිකරණ සංකීර්ණ භූමියට ඇතුළු වන දොරටුවෙන් අධිකරණ භූමියට පැමිණි කෙසේද යන්න පිළිබඳව විමර්ශනයක් කර ඊට අදාළ විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්නයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා අනුරාධපුර මහාධිකරණ සංකීර්ණයේ පොලිස් ආරක්ෂක ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධර්මසිරිට නියෝග කළා තියෙනවා. වෙලාව 6:58යි.

0: cartoons.
1: ලංකාදීපේ පියල් සමරවිරගේ ලංකෝනිස් කාටුනේ අපේ මිනිස්සු මට පොරොන්දු වුණානේ මේ ආයේ වැඩිපුර අරක්කු බොන්නේ නැහැ කියලා. ඒත් මම දැක්කනේ ඒක ඊයේත් අරක්කු බෝතලයක්ම බීලා වැටිලා ඉන්නවා. ඔව් ඔව් මං ඒ ගැන ඇහුවාම උන් දැකීවා බෝතලයක්ම බීවට අරක්කු පෙවුනේ ටිකයි වැඩිපුර පෙවුනේ බදුයි කියලානේ.
2: සිනමන වාර්තා කරන අන්ජනගේ ටෝක් කාටුනේ විනිසුරු විශ්‍රාම වයස දික් කිරීමට අපි එකෙන්ම විරුද්ධයි.
1: මන්ත්‍රීවරුන්ට හැටින් පස්සේ දේශපාලනෙන් විශ්‍රාම යන්න කිව්වොත් ඒකටත් අපි එකෙන්ම විරුද්ධයි.
2: වේලාව උදෑසන 7:00 සතියක පත්‍ර විස්තර නිමා කරන මම නලින් විරාජ් වාසනාවන්ත දවසක්.

FM 93.5, FM 93.7, Lakhanda Radio ITN. Satyagraha Lakhanda.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මම නම් දැන් මාරම රිලැක්ස්.
2: අනම්මනංගල වදුනා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Search Sideline
0: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0.7.3 93.5 93.7 Search Sideline සමාජ කමිෂනය.

0: සතියක ලක්හඩ
1: ජීවිතයට අමාවක ආකලට ඔබ පුන් සඳක්ව එළිය කලාය. කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙන වෙත් පූජාසනයක රැඳෙනු වෙනුවට වැස්සක්ව ගිකුමිදී වේලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප හැර

අසාධාරණ ලෝකයේ තුල පීඩනයට ගොදුරවෝ සුවහසක් මිනිසුන් වෙනුවෙන් නිර්භයව ගීත කලාව මෙහෙයවෝ ඔබ විසින් සමාජයට සිදු කළ මෙහෙවර සදා අමරණීයයි.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලු තරය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
1: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
2: ඔබ මොටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම් මනම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: මගේ බයිකේගේ ටයර්ස් සියල් ප්‍රීමියම් රේන්ජ්නේ නොනවති උපරිම මයිලේජ් එකක් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියල් රිප් X5 සහ සුම් X5 සියල් දරෝලිස් යුවර්ස්
7: ජීවිතයට අමාවක ආකලට ඔබ පුන් සඳක්ව එළිය කළාය කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙන වෙත් පූජාසනයක රැඳිනු වෙනුවට වැස්සක්ව ගිගුමිදී වේලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප හැරක

අසාධාරණ ලෝකය තුළ පීඩනයට ගොදුරු වෝ සුවහසක් මිනිසුන් වෙනුවෙන් නිර්භයව ගීත කලාව මෙහෙය වූ ඔබ විසින් සමාජයට සිදු කළ මෙහෙවර සදා අමරණීයයි.

0: ජාති යශෝරාවිය ආචාර්ය නන්දා මාලිනියනි, ඔබට නිවනින් නිවෙන්නට සුබ ගමන්.
1: Lakhanda Radio ITN U-turn.
2: කල්පනා කරලා බලන්නකෝ, සමහර වෙලාවට සමහර බැඳීම් ගෙද වැටීමත් එක්ක ප්‍රේමය වෙන්නට පුළුවන්, පවුලේ අන්‍යෝන්‍ය සම්බන්ධතා ටික වෙන්න පුළුවන්, දරුවන් දෙමව්පියන් අතර, ගුරුවරයා ගෝලයා අතර, හොඳම යහළුව අතර ඇතිවන පුංචි පුංචි හිතමනාපකම්, එහෙම නැත්නම් නොසලකා හැරීම්, ප්‍රතික්ෂේප කිරීම, මේ වගේ කාරණා නිසා අපිට අපිව පරාජය වෙන අවස්ථා ඕනෑ තරම් මේ සමාජයේ දකින්න තියෙනවා. ඔබ යම් හැඟීමක් යටපත් කරන්න උත්සාහ කරන තරමටම ඔබේ සම්බන්ධතාවයක් බිඳී ගිහිල්ලා, ඔබ ප්‍රේමයෙන් පරාද වෙලා, ඔබ ඔබේ විවාහයෙන් ඈත් වෙලා, දෙමව්පියන්ගෙන් සහෝදරයන්ගෙන් ඈත් වෙලා ඔබට ජීවත් වෙන්න වුණාම, ඔබ ඔවුන්ව මතක් වෙන එක, ඔවුන් වෙනුවෙන් කරපු කැපකිරීම ගැන කල්පනා කරන එක, ඇයි මට මෙහෙම වුණේ කියලා හැම තප්පරයකම මෙනෙහි කරන එක ඇතුලේ ඔබේ ජයග්‍රාහී ගමනට ඒක බාධාවක් වෙන්න පුළුවන්. යම්කිසි හැඟීමක් යටපත් කරන්න උත්සාහ කරන තරමටම ඒක ඔබේ යටිසිත තුළ වඩාත් බලවත්ව ඔබව පාලනය කරන්න පටන් ගන්නවා. අද ඔබ මගහරින වේදනාව හෙට ඔබේ සාර්ථකත්වයට හරස් වන නොපෙනෙන මානසික ආබාධයක්. ජීවිතයේ සැබෑම පෙරලියක් සහ ස්ථීරසාර සුවයක් අත්විඳින්න නම් පලා යාම නවත්තන්, ඔබේ අඳුරුතම හැඟීම් වලට උපේක්ෂාවෙන් ඒවගේම නිර්භීතව මුහුණ දෙන්න. බිය ජයගන්න ඔබේ සැබෑ නිදහස සහ විශිෂ්ටතම ශක්තිය සැඟවී ඇත්තේ ඔබ ගමන් කිරීමට වඩාත්ම බියවන මාර්ගය තුළේ. ඔබ ඔබේ සෙවනලෙන් පලා යාමට දරන නිෂ්ඵල උත්සාහය අත්හරින් අඳුරට මුහුණ දීලා සැබෑ ආලෝකය සොයාගන්න. ඔබට ජයග්‍රහී සුබ දවසක්.

0: ಸತ್ಯಾಗ ಲಖನ
1: ಐದುම් ಕರುವಾನ 35000ක් අතුරින් උරේ නුර ගැටෙන ಗಾಯನಾභිෂේකයට ඔබ සූදානම්ද
2: අපි සොයන්නේ
1: Golden Voice ලඟදීම සතියේ දිනවල දහවල් එකට

0: FM 93.5, FM 93.7, Lakhana. Radio ITN.
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලකැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සුරහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 7 9 5 7 9.
2: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
3: ලඛන මොමඩින් දේසල්
4: සම අනුග්‍රහය
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: මම රනිල්ගෙන් ඉල්ලගෙන ඔබ යාළුවෙක් වෙන්න පුළුවන්, පවුලේ කෙනෙක් වෙන්න පුළුවන්, සහෝදරයෙක් වෙන්න පුළුවන්, එමුණතන නොදන්නාම පාර්ශවයක් වෙන්න පුළුවන්. මේ අයත් එක්ක මූල්‍යමය ගනුදෙනුවක් කරනකොට අපි ජීවිතේට නොහිතන සමහර කාරණා තියෙනවා අපිට අවාසිදායක වෙනවා.
7: ඔව්.
6: හරි, නිවැරදිව අපි සාක්ෂි සහිතව, එහෙම නැත්නම් බිල්පතක් ලේඛනයක් සහිතව, ගිවිසුමක් සහිතව නම් මේ ගනුදෙනු කරන්නේ අපි ආරක්ෂිතයි. එහෙම නැත්නම් සමහර වෙලාවට අපි දෙනවා WhatsApp එකේ පොඩි මැසේජ් එකක් තිබුණා මං ඔයාලට ලැබෙන සතිය දෙන්නම් කියලා. ඒක ප්‍රමාණවත්ද? මේ වගේ ප්‍රශ්න කීපයක් අපිට හැම වෙලේම ඔළුවේ තියෙන. මොකද අපි නීතිය ගැන හරියටම දන්නේ නැහැනේ. අපි කාගෙන් හරි ණයක් ගනිද්දි හෝ ණයක් කාට හරි දෙද්දි යම් කිසි මුදලක් අපි මොන විදිහටද ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අපි මේ ගැන ඇහුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥ රුයිනි සඳලතා අධිකාරී නීතිඥතුමියගෙන්.
8: ඉතින් අයබුවන්, අද දවසේ මම ඔබට කතා කරන්න සූදානම් වෙන්නේ කෙනෙකුට මුදල් ණයට දීලා ඒ මුදල් ආපසු දුන්නේ නැත්තම් ඔබට මොකද කරන්න පුළුවන් කියන කාරණා. අපිට ගොඩාක් කලාවට අහන්න ලැබෙනවා, මං යාළුවෙකුට 1,05,000 දුන්නා, කිසිම ලියවිල්ලක් තියාගත්තේ නැහැ. එහෙම නැත්තම් බැංකුවෙන් ට්‍රාන්ස්ෆර් කරා, දැන් එයා කියනවා ඒක ණයක් නෙවෙයි කියලා. චෙක් එකක් දුන්නා. එහෙම නැත්තම් තව කෙනා WhatsApp එකේ සල්ලි දෙන්නම් කියලා තියෙනවා, ඒක සාක්කියක්ද? ඔන්න ඔය වගේ ප්‍රශ්න හරියට අපෙන් අහනවා. පළවෙනි එක තමයි මුලින්ම ඔබ මතක තියාගන්න ඕනේ විශ්වාසය සහ නීතිමය සාක්ෂිය කියන්නේ දෙකක් කියන එක. අද දවසේ ඔබේ මිතුරා, ඥාතියා, ව්‍යාපාරික හවුල්කාරයා හෙට දවසේ ඔබත් එක්ක ආරවුලක් ඇති කරගන්න පුළුවන්. මම යා විශ්වාස කළා කියන කාරණාවට වඩා මේ මුදල් ණයක් විදිහට දුන්නා කියලා පෙන්නන්න ඔබට තියෙන සාක්ෂිය වගේ වෙලාවකදී හරිම වැදගත් වෙනවා. සැලකේතු මුදලක් කෙනෙකුට ණයට දෙනවා නම් හැකි හැම වෙලාවකම ලිඛිත ලේඛනයක් තියාගන්න. කොච්චර මුදලක් දුන්නද, ලබාගත දිනේ මොකද්ද, ආපසු ගෙවන්න ඕනේ කොහොමද, එතකොට ඒ කවරද, වාරික තියෙනවද, පොලියක් තියෙනවද මෙලෙවි කියන කාරණා පැහැදිලිව සඳහන් කරලා තියෙන එක හරිම වැදගත්. තවත් වැදගත් දෙයක් තමයි මුදල් ගෙවපු ආකාරය පිළිබඳ සාක්ෂි තියාගන්න එක. ඔබට පුළුවන් නම් මුදල් අතින් දීම වෙනුවට බැංක් ට්‍රාන්ස්ෆර් එකක්, එමෙ නැත්නම් ඩිපොසිට් ස්ලිප් එකක්, බැංක් ස්ටේට්මන්ට් එකක් වගේ දේවල් පවත්වාගෙන යන්න පුළුවන්. මේවා හරියම වැදගත් සාක්ෂි විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් පස්සේ කාලෙක. ඒ වගේම තමයි WhatsApp, SMS, email වගේ පණිවිඩත් නොසලකා හරින්න එපා. ඔබෙන් ගත්ත මුදල් නැවත ආපසු දෙනවා කියලා යම්කිසි WhatsApp පණිවිඩයක් තුල තියෙනවා නම් අන්න ඒක ඔබට ඉලෙක්ට්‍රොනික සාක්ෂියක් විදිහට පස්සේ කාලෙක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර වෙලාවට සමහර පුද්ගලයෝ හිතනවා මගේ සල්ලි දෙන්නේ නැහැ, ඒ නිසා පොලිසියට ගිහිල්ලා එයාව අත්අඩංගුවට ගන්න පුළුවන් කියලා. ඒක බොහොම වැරදි අදහසක්. මොකද ගොඩක් වෙලාවට මේ මුදල් ගනුදෙනු කියන්නේ සිවිල් ආරවුල්. ඉතින් ඒ වගේ කාරණාවලදී පොලිසියට මැදිහත් වෙන්න තියෙන හරිම අඩු ඉඩ. මුලින්දම වංචාවක් තිබුණා කියලා තනාත වෙනවා නම් අන්න ඒ වගේ අවස්ථාවකදී පුළුවන් පොලිසියට මැදිහත් වෙන්න. එහෙම නැත්තම් පොලිසියට මේ කාරණාව සම්බන්ධයෙන් මැදිහත් වෙන්න තියෙන හරිම අඩු ඉඩ. තවත් වැදගත් දෙයක් තමයි මගේ සල්ලි කවදා හරි නඩුදාලා ගන්න පුළුවන් කියලා හිතාගෙන බලාගෙන ඉන්නත් එපා. මොකද මේ ලංකාවේ නීතියට අනුව කාල අවරෝධය කියලා සංකල්පයක් තියෙනවා. සංකල්පයට අනුව ඔබේ හිමිකම ක්‍රියාත්මක කරන්නේ නීතියේ නියමිත කාල සීමාවක් තියෙන පුළුවන්. ඒක නිසා නඩුවක් පවරන්න ගියාමත් බරපතල නීතිමය ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒක නිසා අවසාන වශයෙන් මම ඔබට කියන්නේ ඉතාම සරල කාරණාවක්. එක මුදල් ණයට දෙනකොට හිතවත්කම තියාගන්න. හැබැයි ගනුදෙනුව ලියවිල්ලක තියාගන්න. ලියවිල්ලක් කිල්ලීම අවිශ්වාසයක් නෙවෙයි. ඒක දෙපාර්ශ්වීයම ආරක්ෂා කරන ක්‍රමයක්. ඉතින් ඒක නිසා අපිට විනාඩි 5-6ක් වැය කරලා නිවැරදි ලියවිල්ල සකස් කරගත්තොත් හෙට අවුරුදු 5ක් අධිකරණයේ ගත කරන කාලය ඔබට වළක්වා ගන්න පුළුවන්. හිතවත්කම් වචනෙන් තියාගන්න, මුදල් ගනුදෙනු සාක්ෂි සහිතව පවත්වා ගන්න.
0: Lone Point.

0: සත්‍යයක ලක්හඬ.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
2: නමට ඇත්ත කියන්න සඳා ඉන්නේ ප්‍රශ්නක කියලා මම දන්නවා. මට නොදන්නව නෙමෙයි, මට දැනගන්න ඕනේ ප්‍රශ්නේ මොකද්ද කියලා.
3: අනේ නෑ සර්, එහෙම ප්‍රශ්නයක් නෑ. මට පුළුවන් නම් සර් වර්ක්ෂොප් එකේ නිවාඩුවක් දෙන්න පොඩි කාලයකට.
1: ධනංජය සිරිවර්ධන නිර්මාණයක් තාපින් පෙන්නා
2: සඳව බලාගත්තු සීයන් නේද?
3: ඔව් සර්. අම්මා පොඩි කාලේ නැතුණාට පස්සේ තාත්තා වෙන කෙනෙක් ගියා. සාචීසියේ තමා සර් ගොවිතැන් කරලා මම බලාගත්ත කැම්පස් යනකම් මගේ මේ අත්දැකීම සීයවල් දාලා ඉවරලා අද මේනකම්.
1: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Hadunwadena. Rhino Premier Roofing Sheet. Fetty Stress and Hall. Tahatunai Anuhaya Amatana.
4: Jeevitheta Amavaka Akalata. Oba Pun Sandakwa Iliyakalaya. Kausilumine Kaviyakwa. Oba Kukaviyanta.

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙන වෙත් පූජාසනයක රැඳිනු වෙනුවට වැස්සක්ව ගිගුමිදී වේලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප

අසාධාරණ ලෝකයේ තුල පීඩනයට ගොදුරවෝ සුවහසක් මිනිසුන් වෙනුවෙන් නිර්භයව ගීත කලාව මෙහෙයවෝ ඔබ විසින් සමාජයට සිදු කළ මෙහෙවර සදා අමරණීයයි.

0: ජාති යශෝරාවිය ආචාර්ය නන්දා මාලිනියනි, ඔබට නිවනින් නිවෙන්නට සුභකමන්.
1: සතියක ලක්හඬ
2: අද අපි කියන්නේ යන්නේ රැල්ල හෝ ඉරේලිය නැතත් මුහුදෙන් නොනවත්වා විදුලිය නිෂ්පාදනය කරන ජපානයේ අලුත්ම විශ්මය ගැන. හිරුවෙලිය හෝ සුළඟ නැති වෙලාවටත් මුහුදු රළ එනකම් බලන් ඉන්නේ නැතුව මුහුදු පතුලෙන්ම නොනවත්වා විදුලිය නිපදවන්න ජපානයේ අලුත්ම ක්‍රමයක් හොයාගෙන තියෙනවා. ජපානය විසින් පරීක්ෂණ මට්ටමින් සාර්ථකව අත්හදා බලන ලද කයිරුයු නැමැති මෙම අති නවීන පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මෙහෙමයි. කුරෝෂියෝ දියවැලේ බලය ජපානයේ අසලින් ගලා යන කුරෝෂියෝ සාගර දියවැලේ බලයෙන් ක්‍රියාත්මක වන පරිදි මෙය මුහුදු පතුලේ පාවෙන ලෙස සවි කළා තියෙනවා. සුළඟ හෝ හිරුවෙලිය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් කාලගුණය අනුව වෙනස් වුණත් සාගර දියවැල් නිරන්තරයෙන්ම එකම වේගයකින් ගලා යන බැවින් නොනවත්වා ස්ථාවරව විදුලි බලය ලබා ගන්න පුළුවන්. ටර්බයින් දෙකක් එකතු කරලා හදන කිලෝවොට් 100ක ධාරිතාවෙන් යුත් මෙම පද්ධතිය මගින් සාගර දියවැල්වල විවිධ වේගයන් යටතේ වුවත් සාර්ථකව විදුලිය නිපදවන්න හැකි බව තහවුරු කරගෙන තියෙනවා. මෙම තාක්ෂණයේ අනාගත බලශක්ති අර්බුදයට හොඳම විසඳුමක් වුණත් මොහොත යට පවතින මෙම යන්ත්‍ර දීර්ඝකාලීනව නඩත්තු කිරීම, ආර්ථික වාසි ලබා ගැනීම සහ සාගර ජීවීන්ට හානියක් නොවන ලෙස පවත්වාගෙන යාම තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින්නේ. ලෝකයේම ඉදිරියේදී මුහුණ දෙන බලශක්ති අර්බුදය වෙනුවෙන් ජපානය වගේ රටවල් තවත් අලුත් විසඳුම් සොයමින් ඉන්න යුගයක අපි තවමත් ඩීසල් සහ ගල්ලංගුරු වලට අපේ මුදල් කාබාසිනියා කරන්න දෙනවද? එහෙමත් නැත්නම් අපි වගේ රටවලට වැඩිපුර තියෙන ස්වභාවික බලශක්තියට අවධානය යොමු කරනවද කියන එකත් අපිට හිතන්න සිද්ධ වෙලා තියෙනවා.
1: ලක්හඬ.

0: ITN රටට වග කියන රේඩියෝ
1: අයිබුවන් වාසනාවන්ත උදෑසනක් උදේ 8:00 විනාඩි 2යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB දනඩ තහනිය දොතරයින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: ජීවිතයට අමාවක ආකලට ඔබ පුන් සඳක්ව එළිය කළාය කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙන වෙත් පූජාසනයක රැඳිනු වෙනුවට වැස්සක්ව ගිකුමිදී වේලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප

අසාධාරණ ලෝකයේ තුල පීඩනයට ගොදුරවෝ සුවහසක් මිනිසුන් වෙනුවෙන් නිර්භයව ගීත කලාව මෙහෙයවෝ ඔබ විසින් සමාජයට සිදු කළ මෙහෙවර සදා අමරණීයයි.

0: ಜಾತಿ ಯಶೋರಾವಿಯ ಆಚಾರ್ಯ ನಂದಾ ಮಾಲಿನಿಯನೇ ಒಬ್ಬಟ ನಿವನಿನ್ ನಿವೆನ್ನಟ ಸುಭಗವನ್
1: උදයටයි විනාඩි 4යි වෙලාව. ලාංකේය ගීත ශ්‍රේෂ්ඨී නොමියන දෝංකාරය. ඇය නමින් නන්දා මාලිනී. ආචාර්ය නන්දා මාලිනී මේ මහ පොළවේ අන්තිම හුස්ම මුදා හැරලා ඇය යන්න ගිහින් අවසන්රණේ. හැබැයි ඇය අපට ඉතිරි කළ ඒ මහා ගීත වංශ කතාව ඇය නැතුව මේ පරිච්ඡේදය අපිට කියවා ගන්න කොහොමද කියන රික්තය තුළ තමයි අපි තවමත් රැඳී සිටින්නේ. එතුමියගේ වියවත් එක්ක සමස්ත ශ්‍රී ලාංකික එතුමියට ආදරය කරන බාල මහලු වැඩිහිටි මේ සියලු දෙනා එකම ශෝකයකින් නැළලී යන්න හේතුවක් තිබුණා. ඇය කතා කළේ මේ අපේ පන්ති අපේ මිනිස්සු ගැන. ඇය කතා කළේ අපේ ප්‍රේමය ගැන. ඇය කතා කළේ තිලොවක් එළිය කරපු අපාමෑණි තථාගත ලෝතුරා බුදුපියාණන් වහන්සේ ගැන. මේ හැම මාතෘකාවක් ඔස්සේම අපේ හදවත් සුවපත් කරන්න පුළුවන් ගීතාවලියක හිමිකාරී විදිහට තමයි ආචාර්ය නන්දා මාලිනිය අපේ හදවත්වල බොහොම ගැඹුරින් ලැබුම් අරගෙන තියෙන්නේ.
2: අදාහරි දයෝභගත දවසක් මදුශංක. එද එගේ උපන්දිනය දෙන දවස. ඉතින් ඒ දවසේ ඇගේ අවසන් කටයුතු බොහොම දයෝපගත විදිහට අපිට කරන්න සිද්ධ වුණා. රටක් හඬමින් ඇගේ මේ අවසන් කටයුතු සිද්ධ වුණාට පස්සේ අද දවසේ අපිට ඇය ගැන කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ ඇගේ උපන්දිනය දවසේ. ඉතින් අපි අද මේ කතාබහට එකතු කරගත්ත බොහොම විශේෂ කෙනෙක්ව මදුශංක අපි හඳුන්වා දෙමු අපේ සම්පත්දායකයව.
1: අපි ඉතාම ගෞරවයෙන් ආරාධනා කළා නන්දා මාලිනිය පිළිබඳව කතා කරන්න. එතුමියගේ ගීත පිළිබඳව එතුමිය ශ්‍රී ලාංකේය ගීත වංශ කතාවේ රන් සලකුණක් වෙන්නේ කොහොමද ඇය පිළිබඳව මේ කතාබහ වෙනුවෙන් විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ දහවන පාර්ලිමේන්තුව නිර්මාණය වීමත් එක්ක කලා සංස්කෘතික සංසදය නිර්මාණය වෙනවා. එහි සාමාජිකත්වයේ දරණ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මෙතුමන්ට තමයි අපි ආරාධනා කළේ බොහොම ගෞරවයෙන් ඔබතුමන්ව පිළිගන්න සුබදැසනක් කියලා. අපි මුලින්ම නන්දා මාලිනිය කියන්නේ කවුද? නන්දා මාලිනිය ඇයි මේ තරම් ලංකාවේ මිනිස්සුන්ගේ හදවත්වලට සමීප වෙන්නේ? එතුමිය සම්බන්ධයෙන් අපි දැක්කා සමාජ මාධ්‍ය තුළ විවිධ කතාබහ නිර්මාණ වන සමහර කණ්ඩායම් එතුමිය බෙදා ගන්න උත්සාහයක් පහුගිය දින කිහිපය තුළ නිර්මාණය වෙලා තිබ මන්ත්‍රීතුමනි. ඇත්තටම නන්දා මාලිනිය කියලා කියන්නේ එක්තරා දේශපාලන පක්ෂයක සලකුණක්ද? මිනිස්සු මේ හරි අමුතු කියවීමකට පහුගිය දවස්ෙ කියලා තිබුණා.
2: සමහර මිනිස්සු පටු කියවීමක් ජනගත කරන්න උත්සාහ කරා. හැබැයි ඊට වඩා ඇයට තියෙන ජනාදරය වැඩි.
3: ස්තුතියි. හොඳම තැනකින් ප්‍රවේශය ගත්තේ නන්දා මාලිනියගේ ඒ මහා ගීත සාගරය, ගීත සයුරේ, ගීත ඇසු කෙනෙක්. ඇගේ ශ්‍රාවකයෙක් නම් කිසි ලෙසකින්වත් ඇයව කුමක් හෝ දේශපාලන පක්ෂයකට කොටු කරන්නේ නැහැ. නන්දා මාලිනිය ගැයූ සුවහසක් ගීත අතර කුඩා දරුවන් වෙනුවෙන් ගැයූ ගීත, ප්‍රේම ගීත, විරහව සම්බන්ධයෙන් ගැයෙන ගීත, මවුගුණ ගීත, දේශාභිමානී ගීත, ඒ වගේම රට අතහැරලා ගියාට පස්සේ ඇතිවෙන ඛේදවාචක පිළිබඳ ගීත අතර ඇය එම යුගය නියෝජනය කරමින් විරෝධාකල්ප සහිත ගීත ශානරයක් ලංකාවේ නිර්මාණය කළා. විශේෂයෙන්ම අපි අමතක කරන්න කිසිසේත්ම සුදුසු නැහැ මහාචාර්ය සුනිල් ආරියරත්න සර් එකතු වෙලා ඒක ඇගේ ගීත නිර්මාණ මහා දැවැන්ත කුලකයේ එක කුඩා උපකුලකයක්. ඒ කුඩා උපකුලකයේ සමස්තයයි හිතන ඇතමුන් තමයි ඇයව එක එක්තරා දේශපාලන පක්ෂයකට සීමා කරන්න උත්සාහ කරන්නේ. එහෙම නැත්නම් අපි දැන් මේක හංගන්න දෙයක් නැහැ. එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ, එහෙම නැත්නම් අපි අද නියෝජනය කරන ජාතික ජන බලවේගය නියෝජනය කරන, ඇත්තටම ඇය දේශපාලන පක්ෂයක් නෙමෙයි මදුෂාන් නියෝජනය කළේ. ඇය නියෝජනය කළේ ලංකාවේ පීඩිත පන්තියේ හඬ. ඇය නියෝජනය කළේ ඇය උපන්, ඇය සහේතුකව මේ රටේ ඉපදිලා මේ රට නියෝජනය කළ ඇය දැක්ක දුක් විඳින ජනතාවගේ පීඩාව. ඇය දැක්ක දුක් විඳින ජනතාව විඳින දුක එය ඒ දුක් විඳින ජනතාවගේ උරුමයක් ලෙස නොසලකා ඒ දුක් විඳින ජනතාව ලබා උපන් හැටියයි කියලා නොසලකා ඊට එරෙහිව තමන්ගේ හඬ අවදි කිරීම තමයි ඇය කළේ. ඒ හැර කිසිසේත්ම දේශපාලන පක්ෂයක හොර නෑවක් වෙන්නට දේශපාලන පක්ෂයක ලවුඩ් ස්පීකරයක් ලෙස ඇයව ලඝුකට ගත යුතු නැහැ.
1: මෙතුමිය සම්බන්ධයෙන් මෙහෙම කතිකාවක් නිර්මාණය වෙන්න බලපාපු හේතුව තමයි දැන් දහස් ගණනින් ජනතාව අරගල භූමියට එකතු වෙනවානේ. මේ රටේ තරුණ හදවත් එක වෙලාවක මේ දේශපාලන ප්‍රවාහය වෙනස් වෙන්න ඕනේ. මේ ක්‍රමවේදය වෙනස් වෙලා බොහොම ලස්සන තරුණ ප්‍රජාවගේ සිහින හැබෑ කරන්න පුළුවන් බලයක් මේ රට බාර ගන්න ඕනේ කියන තැන විශ්වාස කළා. ඒ නිසා තමයි පහුගිය අවුරුදු දෙක විතර එහා පැත්තේ මහා ජන අරගලයක් නිර්මාණය වුණේ. මේ අරගල භූමියට අපි දැක්ක නන්දා මාලිනිය තමන්ගේ පැමිණීම සම්බන්ධ කර මේ තරුණයන්ට ජවයක් ශක්තියක් එකතු කළා. මේකම වෙන්න ඇති නේද ගරු මන්ත්‍රීතුමා? එතුමියට ඔය සමහර වෙලාවට එක්තරා කණ්ඩායමක් එතුමිය ලේබල් කරන්න ගන්න උත්සාහයට හේතු වෙන්නේ නැති.
3: ඔව්, එක්තරා කණ්ඩායමක් කියන්නේ සමාජය තාම සුළු පිරිසක් තමයි මදුෂාන් හිම වෙන්නේ. ඇත්තටම 2022 දී ලංකාවේ ඇති වුණේ පොදු ජන අරගලයක්.
1: ඔව්.
3: ඒක යම්කිසි පක්ෂයක හරි යම්කිසි දේශපාලන කණ්ඩායමක අරගලයක් නෙමෙයි. සෑම දිනම තමයි ඒ වෙලාවේ පැවති දූෂිත ක්‍රමයට එරෙහිව මේ ලංකාව නිල වශයෙන් බංකොලොත් කිරීමට එරෙහිව පෙරට ආවේ. ඉතින් ඇය හැමදාම වගේ එතනදිත් පොදු ජනතාවගේ පැත්ත හිටගත්තේ. 2022 වර්ෂයේ මට මතක දවස අප්‍රේල් මාසේ 12 වෙනිදා අපි හැමෝම හිටපු ගෝල්ෆේස් අරගල භූමියට ඇය ආවා. ඇය ඇවිල්ලා අලුත් පරපුරත් එක්ක එකතු වෙලා එතන ගීත දෙකක් ගායනා කළා. ඉතින් ඒ නිසා සමහර විට ඇගේ අතීත භාවිතාව ඇගේ නිර්මාණ පසුබිම ගැන නොදන්නා ලඝු කොට තකන කෙනෙක් හිතන්නට පුළුවනි ඇය එහෙම කෙනෙක් කියලා. නෑ, නන්දා මාලනිය කියන්නේ විශ්වකෝෂයක් වගේ කෙනෙක්. ලංකාවේ සංගීත ශාස්ත්‍රයේ ඇතුලේ ලොකු පදාසයක්. එතකොට ඇයව අපි වෙනම අධ්‍යයනය කළ යුතු චරිතයක්. ඊයේ අද මේ දවස් කිහිපයේම ගුවන් විදුලි, රූපවාහිනී, අන්තර්ජාල සමාජ මාධ්‍ය තුල විශාල වශයෙන් සම්පූර්ණයෙන්ම ගුවන් කාලයේ වෙන් වෙලා තියෙන ඇය ගැන කතා කරන්න එහිම ප්‍රතිඵලයක් ලෙස තමයි අදත් මේ ලක්හඬේ ඇය ගැන කතා කරන්න මේ අවකාශය වෙන් වෙලා තියෙන්නේ. අපි ඇය ගැන කතා කරමු.
1: නන්දා මාලිනී කියලා කියන්නේ කියවල ඉවර කරන්න බැරි මහ පොතක්. අර සමන් අතාවුද හිටි මහත්තයා සමන් කියයි පොතේ එක වෙලාවක හරි සටහනක් දාලා තිබුණා. මේ හැම පොහොසත්කමම තිබුණු ඇය සතුව තිබුණේ මහා දුප්පත්කමක් කියලා. කියන්නේ එතුමි හරි සරල චරිතයක්, සුදු සාරියක් ඇඳගෙන එතුමා කියන අඩුම තරමේ මොබයිල් ෆෝන් එකක්වත් පාවිච්චි කරන චරිතයක් නෙවෙයි. හරිම සරල, ඉතාම ආදරණීය චරිතයක්. අම්මා කෙනෙක් විදිහට විශේෂයෙන්ම අපිට ඉස්සරහට කතා කරන්න පුළුවන් එතුමියගේ සංගීත ආශ්‍රමය ඇතුලේ දරුවන්ට ඒ ජීවිතය කියලා දුන්න විදිය. මේ සමන් ගියේ පොතේ එක තැනක සමන් සර් කියලා තිබුණා මේ මොනා හරි වැඩකට කතා කරාම අනේ මල්ලි අදනම් එන්න විදිහක් නැහැ, මගේ පැටවුන්ගේ පන්තියේ දිනවා කියලා කිව්වා. يعني තමන් තෝරාගත්ත විශ්ය තමන් කරන වැඩේට කැපවෙච්ච චරිතයක්. එතුමා ඒ පොතේ තවදුරටත් වැඩිපුර විග්‍රහ කළා. තිබුණා රුපියල් කෝටියක් දුන්නත් පන්තියට වඩා එතුමියට ඒ සල්ලි වටින්නේ නැති චරිතයක්. එහෙම ගුරුවරයෙක්
2: මදුශංක මේ අපේ රුවන් මාපලගම කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට සහ රුවන් මාපලගම කියන තර්කශාස්ත්‍ර ගුරුවරයාට ලංකාවේ බොහෝ ගෝල පරම්පරාවක් ඉන්නවා. ඉතින් මට එක තැනක මේ වැඩසටහන පටන් ගන්න කරුණු හොයනකොට හරි ආත්මීය කතනයක්. එහෙම නැත්නම් නන්දමාලි මහත්මියගේ හෘද සාක්ෂිය විදහාපාන යම් දෙයක් හම්බුණා. මම හිතනවා ඒක ඔබත් එක බෙදා ගන්න වටිනවා කියලා. ඒ කියනවා මං ජීවිතේ ගොඩක් දුක් විඳලා තමයි මේ ගමන ආවේ. ඒ කාලේ අපිට සල්ලි තිබුණේ නැහැ ගොඩක්. හොඳට අඳින්න කරන්න හොඳ සපත්තු තිබුණේ නැහැ. තාත්තට විදියක් තිබුණේ නැහැ වරන් දෙන්න. ඒ කාලේ තිබ්බ කට්ට සෙරෙප්පු කියලා જાතියක්. සත 90යි සත 50යි සත 60යි තමයි වැඩි මේක. පාට තීන්ත ගාලා තමයි ඒව දාන්නේ. ඒ කියනවා ඒ කතාව ඇතුලේ මම නම් දාගෙන ගියේ කට්ට සෙරෙප්පු තමයි ඉතින්. එතකොට ටකස් ටකස් ගාලා සද්දයක් එනවනේ කට්ට සෙරෙප්පුවෙන්. ඔන්න කට්ටය එනවා කියලා ළමයි විහිළු කරනවා. ඔය අතරේ මට ගුවන් විදුලියේ ළමා මණ්ඩපයට යන අවස්ථාවක් හම්බුණා. ඉතින් මාව එක්ක යන්න අපේ ටීචර් සපත්තු දෙකක් කරන් දුන්නා. ඒ කාලේ මට සපත්තු දාගන්න බෑ, සෙරෙප්පු දාලා ඇඟිලි ඈත්

කාය පළවෙනි වර්ණ චිත්‍රපටිය. මම කිසිම කෙනෙක් දන්නේ නැහැ. හැබැයි මම තෝරගන්නවා. මේ චිත්‍රපටියේ ගීත ගායනා කරන්න 1962 අවුරුද්දේ අපිට අවස්ථාවක් හම්බ වෙනවා. චිත්‍රපටිය ආවේ 1964 වුණාට අපි සින්දු කිව්වේ 1962 දී. ওই විදිහට ලංකාවේ පළවෙනි වර්ණ චිත්‍රපටියේ මම ගලන ගඟක ජීවිතේ ගීත ගායනා කරා.

0: සත්‍යයක ලක්හඬ.
1: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
7: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරේ නුර ගැටෙන ගායනා භිෂේකේට

0: Golden Voice Langa Dima Satya Dinabala Dahawal Ekada Lakhani Asan Asanda
1: Dhaatte Ehi ki annu go Nangi kata agarannette Ea meri lad
2: Satakarani babute Otta kata vahangin inna go
0: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න
3: ඉතින් තමුද කොහමද ALU අවුරුදු ගාණක් මෙව මෙහෙම ඉවසගෙන හිටියේ මුත් එක ජීවත් උනේ තමයි මගේ නංගි කෙනෙක්ට එහෙම මෙහෙම වුණා නම් මං ඕකව මරාගෙන මැරෙනවා
2: මටත් එන්නවා මං වෙනුවෙන් මරාගෙන මැරෙන්න තරම් මට ආදරේක නයිය කෙනෙක් ඒත් මොකක්ද හේතුවකට අර හිතේ ශක්තිය දීලා තිබ්බට ඇඟට ශක්තිය දෙයියෝ දීලා නැහැ
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න අසන්දිමිතා

0: 105 FM 93.7 La Conda Radio ITN.
1: අදයි විනාඩි 21යි අපි පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා සමග කතා බහ කරමින් ඉන්නේ ශ්‍රී ලාංකේය ගීත වංශ කතාවේ නන්දා මාලිනී සලකුණ පිළිබඳව. ඇයි වෙනස්ම සලකුණක්? ඒ නිසා තමයි අපි කියන්නේ ශ්‍රී ලාංකේය ගීත ශාස්ත්‍රයේ නොමියෙන දෝංකාරය. ඇය නොමැතිව අපිට අපේ ජීවිතයේ ඉස්සරහට රගෙන යන්න පුළුවන්ද? අපි ජීවිතේ පටන් ගත්ත තැන ඉඳලා අපි මිය යන දවස දක්වා ඒ හැම අත්දැකීමක්ම හැම මාතෘකාවක්ම ඇගේ ගීත ඇතුලේ කතා කරලා තියෙන රණිලන්න. ඒක තමයි නන්දා මාලිනිය විශේෂ චරිතයක් බවට පත් වෙන්න හේතු වෙන්නේ.
2: අපි හැර මදුශංක කතා කරන මම පොළවේ පය ගහලා ජීවිතේ දිනපු මිනිස්සු කියලා. එහෙම අපි දියුණු වුණාට පස්සේ එහෙම නැත්නම් අපි තැනකට ආවට පස්සේ සමාජය අපිව පිළිගන්නකොට එහෙම කතාවක් නැත්නම් අපිට එහි කතාවක් ව්‍යාජව නිර්මාණය කරාට ඒකේ පැවැත්මක් නැහැ. හැබැයි නන්දා මාලිනී කියන්නේම ඇත්තටම පොළවේ පය ගහලා හිටපු විශිෂ්ට චරිතයක්. ඒකේ ජීවිතයේ තියෙන කතාව සමහර වෙලාවට මෙහෙම මිනිස්සු හිටියද කියන තරමට දුක්බර කතාවක්. රුවන් මාපලගම මහත්තයා අපි කියමුකෝ ඇගේ මුල් කාලීන ජීවිතයේ මතකයන් ගැන.
3: ඔව්, මේ වගේ සුවිශේෂී චරිතයක් ගැන කතා කරනකොට අපට ඇගේ අම්මව තාත්තව අමතක කරන්න කොහොමත්ම බැහැ. දකුණු පළාතේ අලුත්ගම ඉපදෙනවා ලෙච්චන්දුවේ වින්සන් පෙරේරා කියලා මහත්මයෙක්. එතුමා ඊට පස්සේ කොටහේනට ඇවිල්ලා පදිංචි වෙනවා. ඔහු විවාහ වෙන්නේ ලියනගේ එමලින් සමග. මේ දෙපළට දරුවෝ 9 දෙනෙක් ඉන්නවා. ඒ 9 දෙනාගෙන් 4 වෙනියා තමයි, සිව්වැන්න තමයි නන්දා මාලිනිය. ඔවුන් ජීවත් වුණේ කොටහේන ප්‍රදේශයේ. කොටහේනේ දීපදුත්තාරාමයට අනුබද්ධ කොටහේනේ ගුණානන්ද විද්‍යාලයේ තමයි ඇය පාසල් අධ්‍යාපනය ලැබුවේ. අපි හැමෝම දන්නවා කොටහේන දීපදුත්තාරාමය කියලා කියන්නේත් ලංකා ඉතිහාසයේ වැදගත් පානදුරාවාදයට නායකත්වයේ දුන්න අපේ පානදුරාවාදයේ ගුණානන්ද හාමුදුරුවන්ගේ පන්සල. ඉතින් 1949 සිට 1962 වෙනකම්ම නන්දා මාලිනිය ඉගෙන ගත්තේ මේ පාසලේ. ඒ පාසලේදී තමයි ඇයට ඇගේ ජීවිතය වෙනස් කළ ගුරු මාතාව හමුවන්නේ. ඒ ගුරු මෑණියන්ගේ නම මාග්‍රට් පෙරේරා.
2: මාග්‍රට් පෙරේරා
3: ගුරු මව තමයි. ඇයව ගුවන් විදුලියට එක්කගෙන ගිහිල්ලා ගුවන් විදුලියේ එකල පතාක යෝධයෙක් බඳු වූ කරුණාරත්න අබේසේකර මහත්මයාට හඳුන්වා දෙන්නේ මෙයා දක්ෂ ළමයෙක්, මෙයාගෙන් වැඩ ගන්න, මෙයා දක්ෂ දුප්පත් ළමයෙක් කියලා. ඉතින් 1943 උපන් නන්දා මාලිනියට ඒ නිවැරදි ගුරු ඇසුර නිසා කරුණාරත්න අබේසේකර වගේ ප්‍රවීණයන්ගේ ආශිර්වාදය මග පෙන්වීම නිසා අවස්ථාව ලැබෙනවා. මං හිතන්නේ 1951 වගේ වෙනකොට පළමු ගීතය බුදු සාදුනේ ගීතය ගයන්න ඇය ඒ බව නිතර නිතර කියලා තිනවා වැඩසටහන් වලදී. ඉතින් එතනින් පටන් ගත්ත ගමන තමයි රන්මුතු දූව වෙනකොට ඉතාම ලාබාල වයසේදී රන්මුතු දූව චිත්‍රපටයට ගලන ගඟක ජීවිතය අපි ශ්‍රවණය කළ ගීතය ඇයට ගායනා කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඇගේ පළමු චිත්‍රපට ගායනයෙන්ම ඇය ලංකාවේ හොඳම ගායිකා බවට පත් වෙනවා. ඒ විතරකුත් නෙමෙයි, මට මතක විදියට මගේ මතකයේ නිවැරදි නම් ඇය සමග ගීතය ගායනා කරන ආරද දිසාසේකර හොඳම ගායකයාට මේ සම්මානයත්, චිත්‍රපටයේ සංගීතවත් කළ පණ්ඩිත් අමරදේව මහත්මයා හොඳම චිත්‍රපට සංගීතයටත් රන්මුතු දූව සම්මාන ලබනවා. එතනින් පස්සේ තමයි ඇයව ලංකාව හඳුනන්න පටන් ගන්නේ. ඒ අතර ඇයට දෛවෝපගත සිද්ධියක් වෙනවා මදුෂාන්. ඒ තමයි 1959 ගුවන් විදුලියේ පවත්වනවා ගායක ගායිකාවන් තේරීමේ තරඟයක්. අද නම් අපි මේවට කියන්නේ සුපර් ස්ටාර් තරඟ
2: කියලා කියන්නේ. ඔව්,
3: රියැලිටි තරඟනේ. එකල මේක නම් කරලා තියෙන්නේ එයාෂිප් ගීත තරඟය කියලා.
2: මයිදන් ටින්කිරි දැන්වීමක් වෙනුවෙන් තමයි මේ ස්පොන්සර් එහෙම නැත්නම් අනුග්‍රහකත්වයෙන් තමයි ඔහු පටන් අරගෙන
3: තියෙන්නේ. මේකෙදී ජයග්‍රාහකයාට හරු අපූරු තෑග්ගක් තමයි හම්බෙන්නේ. ජයග්‍රාහකයාට හම්බෙන්නේ ඉන්දියාවේ මුම්බායි නගරයට යන්න ගුවන් ටිකට් පතක්.
2: ඒකල කියන්නේ බොම්බාය කියලා.
3: බොම්බාය. පස්සේ මුම්බායිනේ. මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ ආර්යසේන මල්ලවි තානාරච්චි කියන මහත්මයා. මේ එයාෂිප් ගීත තරඟයේ නිවේදකයා ලෙස ඉඳලා තියෙන්නේ ප්‍රොෆෙසර් ප්‍රනාන්දු. මේ තරඟයේ ජයග්‍රාහකයා බවට පත් වෙලා ඉන්දියාවට මුම්බායට යන්න ගුවන් ටිකට් පත දිනාගන්නේ අපේ කතානායිකාව නන්දා මාලිනිය. ඔබ දන්නවද මදුශංක, එහි අවසන් තරඟයේදී නන්දා මාලිනිය ජයග්‍රාහකයා වෙනකොට දෙවෙනියා වුණේ කවුද කියලා?
1: වික්ටර් රත්නායක මහත්තයා.
3: ඒක තමයි දයෝපගත.
2: ලස්සනට එතුම මතක් කරනවා සභාවක් ඉස්සරහ නන් දක්කා කියලා මං ඒ කාලේ කිව්වේ කියලා.
3: ඔව්. ඉතින් ඔහුම වික්ටර් රත්නායක ශූරීන්ම කිව්වලු හොඳ වෙලාවට නන්දක්කා එක දිනුවේ කියලා නේද? ඉතින් වික්ටර් රත්නායකයන්ව පරාජය කරලා මේ මොහොතේ තරඟයේදී නන්ද මිස් පළමුවෙනියා බවට පත් වෙනවා. හැබැයි එතනින් පස්සේ හරි අපූරු දෙයක් වෙන්නේ. මේ කුඩා දැරිය, අති දක්ෂ දැරියට තේරෙනවා මම ඉන්දියාවට ගිහිල්ලා මොනව කරන්නද, ගුවන් ටිකට් පතක් අරගෙන නන්දා කුඩා දැරිය තරඟයේ සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටිනවා අපට ගුවන් ටිකට් පතක් ඕනේ නැහැ, මේ ටිකට් පතේ තියෙන මුදල අපට දෙන්න
1: කියලා. වටිනාකම ඉල්ලනවා,
3: වටිනාකම මේක සල්ලි වලින් දෙන්න කියලා. මොකද නන්දා මාලනියගේ තාත්තා කෝට් මහපුසන්නාලියෙක් කොටහේනේ. ඉතින් ඒ කෝට් විකුණලා තමයි ඔහු ජීවිකාව සරි කරගන්නේ. ඉතින් මහමෙරක් ලැබුණා වගේ අර මුදල් අරගෙන කුඩා නන්දා මාලනී දියණියත් තාත්තත් එනවා කොටහේනට ඇවිදගෙන. එතකොට නන්දා මාලනිය මෙහෙම කියලා තියෙනවා, තාත්තේ අපි බොමු රස සරුවත් දෙකක්. තාත්තා එක්ක සරුවත් එකක් බීලා ඊට පස්සේ මේ දුව කල්පනා කරන්නේ මේ තමන්ට ලැබුණු මුදලින් රසමසවුලු එහෙම නැත්නම් තමන්ට මොනවද ගන්න කියන එක නෙමෙයි, තමන්ට වටිනා ඇඳුම් ආයිත්තම් ගන්න නෙමෙයි, සාමාන්‍ය දුවක් වගේ. ඇය කල්පනා කරනවා තාත්තට, තාත්තා හැමදාම ඇඳුම් අයින් කරන්නේ ඉස්සර අපේ වැඩිහිටි පරම්පරාවට නම් මතකයි පොල්කටු ඉස්තිරි. පොල්කටු දාලා, පොල්කටු අඟුරු දාලා, සෑහෙන දුමක් එක්ක, අඟුරුත් එක්ක. ඉතින් මේ පොල්කටු ඉස්තිරික්ක වෙනුවට දුව යෝජනා කරනවා තාත්තට
1: විදුලි ඉස්තිරික්කයක් ගමු කියලා.
3: තාත්තේ අපි විදුලි ඉස්තිරික්කයක් ගමු කියලා. හැබැයි එතකොට තාත්තා මේ නන්දා මාලනියට කියනවා, කොහෙන්ද පුතේ විදුලි ඉස්තිරික්කයක් ගන්න අපේ ගෙදර විදුලි බලය කරන්ට් එක
2: කියලා.
3: ඉතින් පේනවනේ දුව කොහොමද මේ පවුලේ ඒ කාලින්දලම වගකීම් දරූ බව. ඉතින් දුව කියනවා නන්දා මාලනිය කියන, එහෙනම් තාත්ත අපි ලයිටුත් ගමු. ලයිටුත් අරගෙන තාත්තට විදුලි ඉස්තිරික්කයකුත් අරගෙන, තාත්ත රෑතිස්සේ මහන්සි වෙන නිසා, තාත්ත හැමදාම බොන්නේ ඇල්වෙච්ච තේ කෝප්පයක් නිසා, තාත්තට උණු වතුර බෝතලයකුත් අරගන්නවා මේ මුදල් වලින්. එහෙම තමයි යගේ ළමා කාලයේ සම්බන්ධයෙන් තිබෙන්නේ. ඇය විශේෂයෙන්ම වාසනාවන්ත වෙනවා මදුෂාන්. ඇය ඇගේ පරම්පරාවේ මුලින්ම චන්ද්‍රරත්න මානවසිංහ, මහගමසේකර, ඩෝල්ටන් නල්ලිස්, මඩවලේස් රත්නායක වගේ ලංකාවේ ගීත ශේෂ්ත්‍රයේ ඉන්න දැවැන්ත චරිතවල සිට නූතනම පරම්පරාවේ රචකයන් දක්වා ලියු ගීත ගායනා කරන්න වාසනාව ඇයට ලැබුණා. ඉතින් ඇය ගායනා කළ ගීත මහා සාගරයක්, මහා විශාල ප්‍රමාණයක ගීත, පරාසයක ගීතය ගායනා කරලා තිබෙනවා. අපි ඉදිරියට කතා කරගෙන යමු.
2: රුවන් මහපලකම මාතේ කියපු කතාවේ ඇය දරුවන් වෙනුවෙන්, එහෙම නැත්නම් දරුවන්ගේ ළමා කාලය වෙනුවෙන් කියලා තියෙන ගීත අපි අදටත් මුමුණනවානේ සමකාලීන සාමයේ. මේ මේකට පරම්පරාවක් නෑ, පරම්පරා දෙක තුනක් මදුෂංක. පෙර පාසලේ ප්‍රසංගයේ ඉඳලා ඕනම පාසලක තියෙන විවිධ ප්‍රසංගයේ දක්වා ඇගේ ගීතවලට නර්තනය යන, එහෙම නැත්නම් ඇගේ ගීත ගායනයට තෝරගනවා. තාත්තා විඳපු දුක ගැන ඇයි හරි ලස්සන සින්දුවකින් කියලා තියෙනවා. ඒ කියන්නේ ඇගේ තාත්තා ගැන නෙවෙයි, සුවහසක් තාත්තාවරුන්ගේ කතාව.
1: දැන් මේ මෙතන තමයි මේ අපිට මාබලගම් මන්ත්‍රීතුමත් එක්ක ටිකක් පැහැදිලි කරගන්න අවශ්‍ය තැන. අර අපි කතාව පටන් ගත්තෙම නන්දා මාලනී කියලා කියන්නේ එක්තරා දේශපාලන පක්ෂයක හඬක්ද? ඔව්. ඇය මානවවාදී දේශපාලනේ පිළිඹුවක්. ඒක අපිට කියන්න පුළුවන් තරක්. මේ ගීතය අහලා ඉවර වෙලා අපි මේ සම්බන්ධයෙන් ටිකක් කතා කරමු. මොකද මේ ඇතුලේ තියෙන්නේ ජීවත් වෙන්න අරගල කරන අපේ පන්තියේ මිනිස්සුන්ගේ හෘද සාක්ෂිය. මෙහෙම තාත්තලා මේ සමාජයේ ඕනෑ තරම්

0: අඩකුමුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතරු කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්
1: ශ්‍රී ලාංකේය ගීත ශාස්ත්‍රීය නොමියන දෝංකාරයය ආචාර්ය නන්දා මාලනිය පිළිබඳව අපි කතා කරමින් ඉන්නේ. ඇය ශ්‍රී ලාංකේය ගීත වංශ කතාවේ තැබූ සලකුණ පිළිබඳව කතා කරමින් ඉන්න වෙලාව. ඔබට ඔලුවන් ඔබට දැනෙන දේ ඇයව ඔබට කොහොමද දැනෙන්නේ? අසන්නෙක් විදිහට, ශ්‍රාවකයෙක් විදිහට, ඇයගේ ගීත ප්‍රියකල කෙනෙක් විදිහට ඇය ඔබට කොහොමද දැනෙන්නේ කියලා පොඩි සටහනක් තියන්න 0703 935 9307 ඔස්සේ WhatsApp පණිවිඩයක් තියන්න. ඔබට නන්දා මාලනිය කොහොමද දැනෙන්නේ සහ ඇය සම්බන්ධයෙන් ඔබට තියෙන ආදරණීය මිහිරි මතකයන් කියන්න පුළුවන්.
2: මොකද මනුෂංක මේ සර්ච් ලයිට් වෙලාවේ තමයි අපි මේක කතා කරන්නේ. ඇය වෙනුවෙන් මතක සටහනක් තියන අනිවාර්යෙන් ඇය අසන ඇයට ආදරය කරන ඔබට අයිතියක් තියෙනවා. ඉතින් හැම වැඩසටහනකම සම්පත්දායකෙක් ඇවිල්ලා ඇය ගැන කතා කරත් ඇය ගැන කතා කරන්න අයිතිය තියෙන ශ්‍රාවක ඔබගේ හඬ වෙනුවෙන් අපි ඉඩක් තියන්න හිතුවා. ඒ වෙනුවෙන් තමයි අපි ඔබේ අදහස අපේ WhatsApp එකට එවන්න කියලා කියන්නේ 0703 935 9307. ඇය ගැන කතා කරන්න අපේ අසන්නෙක් දුරකථනයේ ඉන්නවා. අතුල මහත්තයා කුරුණෑගලින්. අතුල මහත්තයා අයිබුවන් සුබ දැසනක්. අතුල මහත්තයා අයිබුවන්.
1: දුරගතනේ යම් කිසි අදාවීමක් තියෙනවා රනිල්, අපි බලමු මේ එතුමන්ව කොහොමද සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ අතරතුරේ අතුලයි බොන්
2: මං හිතන්නේ මේ දුරගතන මාර්ගයේ ගැටලුවක් තියෙනවා. අතුල අපි සම්බන්ධ කරගන්න ඔබ යම් තාක්ෂණික ගැටලුවක් තියෙනවා. අපි කතාව ඉස්සරහට අරගෙන යමු මදුශංක. ඒ අතරේ අතුලව සම්බන්ධ කරගමු.
1: දැන් ආචාර්ය නන්දා මාලනිය පිළිබඳව කතා කරද්දී එතුමිය ශ්‍රී ලාංකේය ගීත ශාස්ත්‍රයේ තිබූ සලකුණ ස්වර්ණමය සලකුණක්. එතුමිය නැති අඩුව පූර්ණේ කරන්න බෑ මේ රික්තය. ශ්‍රී ලාංකේය සංගීත ශාස්ත්‍රය තුළ තවත් ඉතිහාසයේ ඇතුළේ ලබාගත් අත්දැකීමක වර්තමානයේ දිහා බලද්දී මම දැක්ක පහුගිය දවස් කීපේ මාධ්‍යට අදහස් දක්වපු ලංකාවේ ප්‍රවීණ කලාකරුවෝ කිව්වේ නන්දක්ක නැති අඩුව පිරිමහන්න තව කවුරුත් මේ ශාස්ත්‍රයේ නෑ. ඇය කතා කළේ සමස්ත සමාජය පිළිබඳ. ඇගේ නිර්මාණය තුළේ ඇය එකතු කළේ පදරචනය කරපු පදරචනා ශිල්පියාගේ වචන ටික විතරක් නෙවෙයි, ඒකට පණ පොවන්න නන්දා මාලනියගේ හනට මහා හැකියාවක් තිබුණා, ශක්තියක් තිබුණා. දැන් අපි පොඩ්ඩක් ගියොත් එහෙම නන්දා මාලනිය එක්තරා කුලකයකට ලඟු කරන්න බැරි තැන තමයි රුවන්මාපලක මන්ත්‍රීතුමනි. ඔබ ගුරුවරයෙක් විදිහට කාලයක් තිස්සේ දරුවන්ගේ ආදරය දිනාගත් කෙනෙක්. අපි මේ ජීවිතේ පටන් ගන්නෙම අයන්න කියලානේ. නන්දා මාලනියගේ ගීත භාවිතාව ඇතුලේ මං හැම වෙලේම විශ්වාස කරන්නේ තමයි පුංචි දරුවගේ ඉඳලා වැඩිහිටියා දක්වා සියලු කෙනාට ඒ කාලපරාසයන්ට ගැළපෙන අත්දැකීම් ගණනාවක් වස්තු විශ්ව වෙලා තිබුණා. විශේෂයෙන්ම නන්දා මාලනිය කොහොමද අපේ රටේ ළමා පරම්පරාවට ශක්තියක් උනේ, පන්නරයක් උනේ, විශේෂයෙන් ගුරුවරයෙක් විදිහට ඔබට මේ අත්දැකීම බොහොම ළඟයි කියලා මම විශ්වාස කරනවා. නන්දා මාලනිය කොහොමද පුංචි දරුවන්ගේ පපු ඇතුලේ ජීවත් වුණේ?
3: ඔව්, නන්දා මාලනිය එක පැත්තකින් ගත්තහම ඇයත් සංගීත ගුරුවරියක්. මම හොයලා බලපු විදිහට පහුගිය දවස්වල ඇය අවසාන දශක දෙකකට තුනකට පෙර කඳාන ද මැසනත් විද්‍යාලයේ ගුරුවරියක් ලෙස සේවය කරලා තියෙනවා. ඉතින් ඇය අපේ ළමා කාලයේ 90 දශකය, ඊට පස්සේ 2000 දශකයේ මුල අපි හැමෝගෙම මුවග අපි හැමෝම පාසල් කාලේ පාසලේ සාහිත්‍ය සමිතියේදී ගායනා කළ ගීතය අයන්න කියන්න ලොවටම ඇහෙන්න එන්න මගේ මල්ලි. නටන්න ගයන්න එන්න මගේ නංගී කියන ගීතේ ඉඳලා ඒ වගේම ඇය මේ පිළිබඳ පර්යේෂණ කළා මහාචාර්ය සුනිල් ආරත්න ලියලා දුන්නාම ඇයට සිංහල හෝඩිය පිළිබඳ ගීතය දරුවන්ට විශේෂයෙන්ම කුඩාම කාලේ බහ තෝරන දරුවන්ට සිංහල හෝඩියේ අකුරු ටික ශුද්ධ සිංහල හෝඩිය මේ අකුරු ටික ස්වර සහ ව්‍යංජන ටික ඇය ගීතවත්ව ගායනා කළා එක පැත්තකින් භාෂාව එක පැත්තකින් සංගීත රසය දරුවන්ට අරගෙන යන්න ගායිකාවක් ලෙස ඇය කළ සේවය අනූපමයි මට ඉඩ දෙනවා නම් මදුශංක මේ ඇය පිළිබඳව ඇගේ වියෝවෙන් පසුව විශාල දෙනෙක් ලොකු පිරිසක් ඇය පිළිබඳව තමන්ගේ සටහන් තබලා තිබුණා දැන් අපිත් එක්ක මේ දුරකතරින් සම්බන්ධ වෙලා ඉන්න අතුල මහත්මයා වගේ මට හම්බෙන් හම්බුණා අපේ කේකේ සමන් කුමාර එහෙම නැත්නම් සර්පයා ප්‍රවීණ ලේඛකයා ෂෙයා කරලා තිබුණා ඇගේ අභාවයෙන් පස්සේ මුදිත ජයසූරිය කියලා මහත්මයෙක්ගේ Facebook සටහනක් මේකේ ගෞරවයේ හිමි වෙන්න ඕනේ මුදිත ජයසූරිය මහත්මයාට ඔහුගේ දිග සටහනේ එක කොටසක තිබුණා ඇත්ත නේද මේ කියන්නේ කියලා නන්දාමාලනියගේ මුළු ජීවිතයම කැටි කරලා වචන කීපයකට මේ බලන්න මුදිත ජයසූරිය මහත්මයාට ගෞරවයත් එකතු කරමින් මම එකතු කරන්නම් ඒ කියන්නේ ලංකාවේ ඉපදිච්ච මිනිස්සෙකුට උපතේ සිට මරණය දක්වාම හැම ජීවන සංදිස්ථානයකම නන්දාමාලනිය හමු වෙන විදිය. ඇය ඔහු පටන් ගන්න මෙහෙමයි උපුටා ගැනීම ලංකාවේ උපන් මිනිසෙකුට උපතේ සිට මරණය දක්වාම නන්දාමාලනිය හමු වෙයි. තොටිල්ලේදී හඳහාමිත් පාසල් වියේදී අයන්න කියන්නත් වැඩි වියට එළඹින විට පිනිදීෙන් විකසිතවත් මුල්ම ආදරයේදී වාසනාව ඇගේ නෙතයිත් ආදරයේදී විරහවේදී ගීත සිය ගණනකුත් වෙසක් කාලයේදී බුද්ධානුභාවේන ගීතේනුත් නත්තල් කාලයේදී ජේසු ස්වාමි දරුවනේ ගීතේනුත් අරගල බිමකදී අරගල ගීතේනුත් ජීවිතේ අන්තයටම වැටුණු මොහොතක දහස් ගණනක සෙනඟ අතරේ මහා තනියක් මට දැනේ ගීතයේ තුලිනුත් නන්දාමාලනිය අපට හමු වෙයි. ලංකාව එපාම වී රට ගියත් හීනෙන් මගේ රටේ නිදියමි හැම රෑම ලෙස නන්දාමාලනිය ඔබ සොයා පැමිණෙයි. ජීවිතේ අප මුහුණ දෙන සිදුවීම කුමක්ද? එතන නන්දාමාලනිය සිටි. එය අපි මුහුණ දී සිටින කතාව අපේ පසුබිමේ සිට අපට කියයි. උපුටා ගැනීම අවසන්. ඒ තුල තියෙනවා මට හිතෙන විදිහට අපේ මේ ලංකාවේ මිලියන 22ක ජනතාවගේ සම්පූර්ණ ජීවන කතාව හැම අංශුවක් මාංශු මාත්‍රයක්ම ඇගේ ගීත තුල අවධාරණය වෙමින් තියෙන බව.
1: එතන රුවන් මාපලගමත් ඉන්නවා, මදුශංක මහමිතවත් ඉන්නවා, රනිල් කොස්තත් ඉන්නවා. මේ කතාව අහගෙන ඉන්න ඔබත් ඉන්නවා. අපිට අර අප්පුඩි ගහලා විසිල් ගහලා අපි කියන්න පටන් ගත්ත ගීතයත් ඇයිගේ. තරුණ වියට එන බිනකොට ප්‍රේමයේ හොයන තැන ඉඳලා නේද අපි අර ලියුම්
2: තදටම දැනෙනකොට කියන ගීතයත් ඇයිගේ.
1: ඇයිගේ
2: අපි කියන්නේ බූට් එකක් කාලා විරහව තදටම දැනෙනකොටත් මතක් වෙන්නේ ඇයිගේ සිනමා.
1: අනිත් පැත්තෙන් වෙසක් පෝය උදා වෙනකොට, පොසොන් පෝය උදා වෙනකොට, පෝය දවසට ලංකාවේ වැඩිමනක් ප්‍රචාර වෙන ගීත ටික ඇයිගේ. අපි ඇයව කොතෙන්ටද ලඟු කරන්නේ? මට හිතාගන්න බෑ ඇයව එහෙම එක තැනකට කොටු කරලා අපි විරෝධා කල්ප ගීත ගායනා කරපු කෙනෙක්, බුදුගින ගීත විතරක් ගායනා කරපු ගායන
2: විරහ ගීත විතරක් කියපු කෙනෙක් නේ.
1: එහෙම ඇයව ලඟු කරන්න පුළුවන් කමක් නෑ ඇය කියලා කියන්නේ සමස්ත ගීත වංශ කතාවේ එක්තරා ශානරේක හිමිකාරණිය විදිහට අපිට කියන්නට පුළුවන්. අර රොන්ස හරි ලස්සන ආරම්භයක් කරන් දුන්නනේ මුද්ද මහත්තයාගේ කතාවත් එක්ක. අයන්න කියන ලෝකෙම හෙන්න මේ අපි පුංචි කාලේ බොහොම ආදරෙන් රසවිඳ ගීතයක්.

0: 7 லாகானா ரேடியோ ITN
1: உடைய அடைய வினாடி பண சத்ரை
2: விழாவ ඔබ වෙත ගෙන ආවේ
3: අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL100.
2: දරුණේ ගීත කෝකලා ඇය අපිට දැනෙන දැනක් තියෙනවා. ඒ තමයි සමස්ත ශ්‍රී ලාංකේය ගීත වංශ කතාව පිළිබඳව කතා කරද්දී ඇය සෑම තැනකදීම අපිට මුණ ගැහෙන දැවැන්තම ශක්තිය. එනිසාම ඇයගේ අයිතිය අපි හැම කෙනාටම සමාන්තරව තියෙනවා. ඇයව අපිට දැනෙන ප්‍රමාණය කොයිතරම්ද කියලා අපිට දැනෙන්නේ ශ්‍රාවකයෙක් විදියට, අසන්නෙක් විදියට ඇගේ ගීත ප්‍රිය කරන නිසා. අපි කුරුණෑගල අතුල සම්බන්ධ කරගන්න මේ වෙලාවේ. අයිබෝන් අපිට කියන්න ඔබතුමාගේ අදහස.
3: අයිබෝන් හෙලෝ.
2: අයිබෝන් කියන්න අපිට පැහැදිලිව හෙනෝ.
3: ආචාර්ය නන්දා මාලනියන් අපේ හදවත් තුළ ජීවත් වෙන්න බලපාන හේතු සාතක ගවේෂණ කරනකොට මට මෙහෙම හිතෙනවා. ඉතිහාසයේ කලාව සම්බන්ධව ලෝකෙ පුරා මතවාදයක් ගොඩනැගුණා. වර්තමානයේත් ඒ සංවාදය තිබෙනවා. කලාව වෙනුවෙන්ද, කලාව මිනිසුන් වෙනුවෙන්ද කියලා සංවාදයක් ගොඩනැගුණා. මොහොතක ලෝක දාර්ශනිකව කාල් මාක්ස් සැබෑ නිර්වචනයක් කරනවා කලාව මිනිසුන් වෙනුවෙන් බවට. ඒ කාල් මාක්ස්ගේ නිර්වචනය තමයි සෞන්දර්යාත්මක නිර්මාණයක් විකෘතිය වෙනුවට ප්‍රකෘතිය මිනිස් මනසේ තැන්පත් කිරීම සැබෑ කලාව බව නිර්වචනය කරනවා. ඒ නිසා තමයි ආචාර්ය නන්දා මාලනියන් විකෘතියක් වෙනුවට ප්‍රකෘතිමත් විදිහට අපිට හදවතේ ජීවත් වෙන්නේ. එතකොට මදුසංක රනිල් මහත්තයා මේ ගීතේ කොටස් තුනකට වර්ගීකරණය වෙනවා. සෞන්දර්යාත්මක ගීතය, ඒ වගේම සෞන්දර්යාත්මක යථාර්ථවාදී ගීතය. එතකොට සමාජ සත්‍ය යථාර්ථවාදී ගීතය කියලා කොටස් තුනකට බෙදෙනවා. එතකොට අපේ රටේ වැඩිපුරම නන්දාමලගේ සෞන්දර්යාත්මක ගීතය වගේම පවනගත්තොත් එතුමියගේ සමාජ සත්‍ය යථාර්ථ ගීත තිබෙන්නේ. එතකොට හැබැයි එතුමිය මේ රට එකම ගීතයක් තිබෙනවා සමාජ සත්‍ය යථාර්ථවාදී ගීතය. ඒ කියන්නේ සමාජ සත්‍ය යථාර්ථවාදී කියන්නේ ගීතයේ සමාජ අසාධාරණය කතා කරන ගමන් ඒකට විකල්ප ඉදිරිපත් කරනවා. එතකොට සමාජ සත්‍ය ගීතය කියන්නේ අයුක්ති අසාධාරණය මතු කරන, හැබැයි විකල්ප ඉදිරිපත් වෙන්නේ නැහැ. පවනේ සමාජ අසාධාරණය කතා කරලාට විකල්ප ඉදිරිපත් වෙන්නේ නැහැ. හැබැයි සුනිල් ආරියරත්න මහත්තයා ලියනවා දේ දුන්නේ පාටන් අරන් ගීතය. මම සොයාගෙන යනකොට සමාජයේ යථාර්ථවාද ගීතය අපිට හම්බෙන්නේ එකම ගීතයයි. දේ දුන්නේ පාට අරන් ඒක අවසානයේදී විකල්ප ඉදිරිපත් කරනවා සුනිල් ආරියරත්න. ඒක අපූර්ව විදිහට ගායනා කරනවා නන්දාන මාලනිය. එතකොට ඔබතුමාලා පුළුවන් නම් මේ ගීතය ප්‍රචාර කරමු. ඒක එකම ගීතය තියෙන්නේ සමාජ සත්‍ය යථාර්ථවාදී ගීතය. ඒ නිසා එතුමිය අපේ හදවත් තුළ ජීවත් වෙන්නම විකෘති වෙනුවට ප්‍රකෘතිය සමාජගත කරා. එතකොට එතුමිය අපේ හදවත් තුළ ජීවත් වෙන ඒ නිසා තමයි මම කෙටියෙන් ගත්තේ ගැඹුරු ගවේෂණයක් කරොත් කලාව තිබෙන්නේ මිනිසුන් වෙනුවෙන් කියන එක ඔප්පු වෙන බොහොම ස්තුතියි.
2: ඔබ සුදී කුරුණෑගලින් අතුල මහත්තයා මේ අදහස් දැක්වීම කරන්නේ නන්දමාලනී කියලා කියන්නේ කියවල අවසන් කරන්න බැරි කෘතියක්. ඒ නිසා අපි ඇයව කියවන්න උත්සාහ කරමින් ඉන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහත්තයා. එක පැත්තකින් සම්පත්දායකෙක් විදිහට මේ කතාබහට හවුල් වෙනවා, නිපැත්තෙන් ශ්‍රාවකයා විදිහට මේ වේදිකාව පුංචි මිනිස්සුන්ගේ, ඇය පුංචි මිනිස්සු වෙනුවෙන් මහ පොළොවේ ජීවත් වෙන අරගල කරන වෙහෙස වෙන මිනිසුන් වෙනුවෙන් ගීත ගායනා කළ ගීතේ හිමිකරණය නිසා අපි හැමෝටම මේ කතාබහේ අයිතියක් තියෙනවා. ඔබේ අදහස් අපිට ලියන්න පුළුවන්කම තියෙනවා 0.7, 0.3, 93.5, 93.7 කියන WhatsApp අංකයට. ඔබට නන්දමාලනිය කොහොමද දැනෙන්නේ, නන්දමාලනියගේ ගීත ඔබ කොහොමද විඳින්නේ, සහ ඒ අත්දැකීම සමහරට එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. සමහර අත්දැකීම් ගීත තුලේ කතා කරන එක පෞද්ගලිකව තමන්ට දැනෙන ආකාරය වෙනස් වෙන්න පුළුවන්. ඔබට දැනුණු නන්දා මාලිනිය පිළිබඳව 0703939357 අපේ WhatsApp අංකයට ලියන්න. අපි ප්‍රවෘත්ති විරාමය අරගෙන යලි කතා කරන්න සූදානම්.

ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

ජීවිතයට අමාවක ආකලට ඔබ පුන් සඳක්ව එළිය කළාය. කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙන වෙත් පූජාසනයක රැඳිනු වෙනුවට වැස්සක්ව ගිකුමිදී වියලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප

ජාති යශුරාවිය ආචාර්ය නන්දා මාලිනියනි, ඔබට නිවනින් නිවෙන්නට සුභ ගමන්. නිවනින් නිවෙන්නට සුභ ගමන්.

0: புதினவே வினாடி ஹதாய் அபி கதாகரமி நின்னி ஆச்சார நந்த மாலினி ஸ்ரீலாங்கே கீதவன்ஷ கதாவே சபே ரன் சலகுணம் அண்ணி கொஹமுத கேல அபிதாம கௌரவே ஆராதனா கல பார்லிமெண்ட் மந்திரி ஒன் மாப்பலகம் எத்தமோ சமகை மே கதாபா சிதுவின் ரணில் நந்தாமாலினி பிடிபந்தவ கியவா அவசான் கரான பெரி கிருத்தியாக அய மகா යුගයක් නිර්මාණය කළහට ඇගේ හඬර පුළුවන් වුණා අපි හැමෝගෙම හදවත් ඇදබෙන තබාගෙන අපි ළමයි කාලයෙන් පටන් අරගෙන හිමින් හිමින් ඇගේ ගීතවල විකාශනය පිළිබඳව කතා කරමින් ඉන්න අතරතුරේ ජීවිතේ ඇත්තරම නිකන් හරි අවබෝධයෙන් තෝරාගත්ත ගීත ගණනාවක හිමි කාරිය අය ගලන ගඟේ ජීවිතේ හිමනේ පටන් ගත්තේ ඇත්ත ඊට පස්සේ රුවන්ස නවතින්නේ ජීවිතේ කවියක් කියලා නන්දමාලිනිය කියන්නේ මේ අපේ ජීවිතේම ගායනා කළාදෝ කියලා අපිට වෙලාවකට හිතෙන තරම් මහ ප්‍රබල තෝරා ගැනීමක්. ඇය තෝරාගත්ත හැම ගීතයක්ම පද රචකයා කොයිතරම් පද රචනා කළත් ඒක පණ පිහිටවලා ගායනා කිරීම තමයි වැදගත් වෙන්නේ. ඇත්තටම අපිත් කල්පනා කරනවා සමහරවිට ජීවිතේ කවියක්ද. ඔව්. ඇය එහෙම කියනවා.
1: ඔව්. ඇයට මෙහෙම කියන්න පද රචනය කරලා දුන්නේ ප්‍රවීණ ගීත පද රචක බණ්ඩාර ඇහැලියගොඩ මහත්මයා. ඇගේ නන්දාමල්ලියගේ ගීත විශාල ප්‍රමාණයක රචකයා මහාචාර්ය සුනිල් ආරියරත්න වුණාට ඇය තවත් රචකයන් ගණනාවකගේ ගීත ගායනා කරලා තියෙනවා. විශේෂයෙන්ම ඇය ගැයූ ප්‍රේම ගීත ලංකාවේ මේ ලංකාවේ නම් රටක් තිබෙනකම් සිංහල නැමැති භාෂාව පවතිනකම් අනාගතයේ කවදා හෝ අවිනිශ්චිත දවසක එතෙක් කල් රඳා පවතින ප්‍රේම ගීත අහසසේ ඔබ අනන්තයි ඔබයි රම්‍ය සඳ කිරණ ඒ වගේ ප්‍රේමයේ තිබෙන බෝධිසත්ව බව ප්‍රේමයේ තිබෙන නිරාමිස ගතිය දැන් ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළියසේ අචින්තයයි පාරිශුද්ධයි සුරම්‍යයි කියලා සුනිල් සර් ලියලා නන්දමිස් කියනකොට විවිධ අය විවිධ කතාත් කිව්වා. හැබැයි ඇත්තටම ප්‍රේමයේ තියෙන ඒ බෝධිසත්ව ගුණය
2: තමයි පරමාදර්ශී ගීත.
1: ඒ මුනිවර ගතිය රාගයෙන් තොරව ප්‍රේම කළ නොහැකිද කෙනෙකුට වගේ ලොකු දාර්ශනික සංවාද තලයකටත් ගීත අරගෙන යා හැකියි. නමුත් දැන් අපි ඊළඟට කතා කරන්න සූදානම් වෙන මේ ගීතය ජීවිතේ කවියක් ආදරයේහි සොඳුරුතම වදනක් කියන ගීතය. මේ තෙලිනාට්‍යක පසුබිම් ගීතයක්. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ අපේ මදුශංක නන්දා මාලනිය රන්මුතු දූවෙන් ආරම්භ කළ මේ ඇගේ සිනමා ගීත ගීතාවලියේ වෙනත් පසුබිම් ගායිකාවන්ට වඩා නන්දා මිස්ගේ ගීත රචන ගීත ගායනා කලාවේ තියෙන සුවිශේෂීතාව තමයි ඇය කිසි විටක අර ගායිකාවකගේ නැරේටිව් එක බවට එහෙම නැත්නම් ගායිකාවකගේ හඬ බවට පත් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ගායිකාවකගේ අර ලිප් සොන් කියලා කියන්නේ ගායිකාවගේ දෙතොලින් පිට වෙන හඬ බවට පත්වන්නේ නැහැ. අර දියමන්ති චිත්‍රපටියේ තියෙන යෝන් වසන්තයේ ගීතය ගත්තත් එතකොට නිලියගේ ගීතය නිලියගේ හඬ නෙමෙයි. ඊට පස්සේ එහෙම නැත්නම් එයා දැන් ලොකු ළමයේ චිත්‍රපටියේ කියන පිනිදීෙන් විකසිතව ගීතය ගත්තත් එහෙම නැත්නම් රන් කෙන්දින් බඳ ගීතය ගත්තත් ඒ සිද්ධිය මුල් කරගෙන ඒ ප්‍රධාන නිලිය මුල් කරගෙන ඇය බාහිර විඳලා තමයි මේ ගීතය ගයන.
2: පසුබිම් ගලා යන.
1: ඒක ඇගේ ගීත රචනා කලා ගීත ගායනා කලාවේ තියෙන සුවිශේෂී ලක්ෂණයක්. මේ ගීතයත් මට මතක විදිහට ගජමන් නෝනා තමයි ටෙලිනාට්‍ය 90 දශකයේ තිරගත වුණු. ඉතින් එහි තිබුණු විශිෂ්ට ගණයේ ගීතයක්. මේ ගීතේනුත් ප්‍රේමයේ තියෙන එක ඉසව්වක් දාර්ශනික ඉසව්වක් ස්පර්ශ කරනවා. සෙනෙහසින් රැඳී උන් එක දන පලායයි නොකියාම ඈතක පවුරු පදනම් බිඳී දසාත විසිර යන කවුරු නම් ලංවේද තනියට. එදා එළපාත මුදලි සමග ප්‍රේමයෙන් බැඳුණු ගජමන් නෝනා පිළිබඳව අපූරු සංකල්පනාවක්.

0: ප්‍රමාණවත්මදි ඇගේ ගීතවලින් දශම ගානක්ව තමන කතා කරන්න බෑ ඒ ඉඩකට ඇතුළි. නමුත් මේ මට මතක් වුණා මේ සියල්ල අතරතුරේ දැන් ලක්හඬ ආරම්භයේ සිට අද වනතුරුම අපි උදෑසන මේ එතුමිය ගායනා කරපු ජයමංගල ගාථා ටික සමස්ත රටටම සෙත් සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් උදෑසන ප්‍රචාරය කරනවා. පොහොය දිනවලදී ඇය ගායනා කළ ගීතවලට වැඩි ඉඩකඩක් අපේ ගුවන් අවකාශය ඇතුළේ හම්බෙනවා. දැන් අර කවුරුම හරි කෙනෙක් ඇයව කියවා ගන්න ඕන නම් දේශපාලනික කෝණයකින් ඇය මේ විරෝධාකල්ප ගීතවල හිමිකාරණියක්. ඔව් එක පැත්තකින් සමාජ අසාධාරණයට විරුද්ධව ඇය කතා කළා, ප්‍රේමය පිළිබඳව කතා කළා, අම්මා ගැන කතා කළා, දරුවන් පිළිබඳව කතා කළා. ඇගේ ගීත ඇතුළේ මේ සමාජයේ යහපත් සමාජයක් බවට පරිවර්තනය කර ගැනීම සඳහා වන අදහස් කැටි වෙලා තිබුණා. ඒ සියල්ල අතරතුරේ අපිට දැනෙන මහා මේ අර අපි කියනවා ගීතයත් එක්ක සාහිත්‍යයත් එක්ක හිටපුවම අපිට හුඟක් දේවල් දරා ගන්න පුළුවන්. නන්දමාලනිය අපිට කියලා දුන්න ජීවිතේ කඩා වැටෙන්න පුළුවන් වෙලාවක විශේෂයෙන් ප්‍රේමයේ වගේ දේවල් බිඳ වැටෙන්න පුළුවන්, විරහව දැනෙන්න පුළුවන්. ඒ දැනෙන විරහව දරාගෙන ජීවිතේ ඉස්සරහට අපි හැමදේම හුලා ගන්න විදිහ ඇගේ ගීත නිර්මාණය ඇතුළේ හරි අපූර්වට තිබුණා. අපි ඊළඟට තෝරාගන්නේ ඔබතුමා වඩාත් ප්‍රිය කරන ගීතයක් එතුමේ පිළිබඳව කතා කරන්න, රුවල්ලිරි ගිය නෞකාවේ. ඇයි මේ ගීතේ ඔබ ප්‍රිය කරන්නේ කියලා මට ඉස්සෙල්ලම කියන්න.
1: ඔව්, නන්දමාලනියගේ ගායන දිවියේ ඇගේ ගායන ගීතාවලිය සුපුෂ්පිත සුවිසල් ශාකයක් නම් එහි තිබෙන වැඩිපුරම පළදරන පළදරු අත්තක් ලෙස මම හඳුන්වන්න කැමති ඇය විප්‍රලම්භ ශෘංගාරය පිළිබඳව, වියෝගය පිළිබඳව ගැයූ ගීතාවලිය. ඇය විරහව සම්බන්ධයෙන් ගැයූ ගීත නිසාම ඇයට පෙම්බඳින ශ්‍රාවකයෝ අපමණ ඇති. කෙටියෙන් නම් කරගෙන ගියොත් කුරුටු ගෑ ගී පොතේ කුරුටු ගී කෑ ගසා ගිලන් හද පාරවා ගෙනෙයි වද වේදනා. තව ගත්තොත් තරුද නිදන මහරෑ නිදමි මහද නිදිනෑ ගීතය. ඒ වගේම මගේ සඳ ඔබ මගේ සඳ එදා සඳ නොව මෙදා සඳ ඔබ. ඒ විතරක්ද අපි හැමෝම කම්පාවට අපි හැමෝම තියුණු උලකින් පපුවට ඇනෙනවා වගේ අපට ගායනා කළ ඇය කඩමණ්ඩියේ දොලායිනේ නුඹව පෙනී මොහොතක් බලනවා නැවතී කොහොමහරි කතා නැතිව උන්නත් ගොළු වෙලා අපි දාහක් දේ තිබේ කීමට බැරිව වැසි. මෙහෙම අප්‍රමාණ ගීත ගොන්නක් ඇය ප්‍රේමයේ වියෝගය පිළිබඳව ගයලා තියෙනවා. මේ සියලු ගීතවල අපට හමුවන එක මහා පොදු සාධකයක් තියෙනවා. ඒ තමයි ඇය කිසි විටක ප්‍රේමය අහිමිවීම, ප්‍රේමය තමන් ප්‍රාර්ථනා කළ පෙම්වතා හෝ පෙම්වතිය තමන්ට නැතිවීම ඇය කිසි ලෙසක ජීවිතයේ පරාජයක් ලෙස, මේ ජීවිතය අතහැර දමන්නට දෙයක් ලෙස, එහෙමත් නැත්නම් පළිගැනීමක් ලෙස ඇය අර්ථකථනය කරලා නැහැ. විශේෂයෙන්ම රෝහණ වීරසිංහ මහත්මයාගේ සංගීතය, සුනිල් ආරියරත්න මහත්මයාගේ ගීත රචනාය තුළ හැම තිස්සෙම ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කරවන. ඒ නිසා තමයි ඇය නිසකවම ජාතියේ යශෝරාවේ කියලා හඳුන්වන්නේ. අද අපට ඇහෙන මේ එළියට බැස්සට පස්සේ ඇහෙන ගීත ප්‍රේමය පිළිබඳ තියෙන අඳුනා. තමන්ගේ පෙම්වතිය තමන්ට අහිමි වුණාම, තමන්ගේ පෙම්වතා තමන්ට අහිමි වුණාම සාප කරන, අඬ යන, වැළපෙන පිරිමි ඉන්න ගීත. නමුත් මේ ගීතය අපි ආදරය කියලා කියන්නෙම මදුසංක අත්කර ගැනීම නෙමෙයි. ආදරය කියලා කියන්නෙම අතහැරීම. තමන්ට ආදරය කරන කෙනා තමන්ට නොලැබුණු පසුවත් ඇය සතුටින් ඉන්නව නම්, ඇය සුවෙන් ඉන්නව නම්, එහෙම ඒ දැකලා සතුටින් ඇයට සුබ ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් ඒක තමයි ප්‍රේමය. එහෙම වුණා නම් අපි දැන් මේ ආසන්න අවුරුදු 10-15 ඇතුලේ අප්‍රමාණව දැකලා තියෙනවා ප්‍රේම සම්බන්ධතා බිඳ වැටුණාම පෙම්වතා පෙම්වතියව ඝාතනය කරන අවස්ථා.
0: වැඩි මන්දකට සූට් කේස් එකේ දාගෙන එන්න පුළුවන්, වාහනේ දාලා දේහේ නිසල දේහේ තියලා පැනලා යන්න පුළුවන්.
1: දැන් මේ නූරලී පැත්තේ හමු වුණේ පෙම්වතියව මරලා වාහනේ තියනවා, හිසසුන් කඳ අරගෙන යනවා සූට් කේස් එකක දාගෙන. කොළඹ විශ්වවිද්‍යාලයේ මේ මෑතකදී පෙම්වතා පෙම්වතියට ගොල්ෆ් කෝස් එකේදී පිහියෙන් අනිනවා. තමන් සිපගත් පෙම්වතියව, තමන් ආදරය කරපු පෙම්වතියෝ පුළුවන්ද එහෙම? දැන් මේ ගීතයේ කියන්නේ අපේ ජීවිතය ආදරය අරගෙන යනවා රුවල්ලිරියේ ගිය නෞකාවක් වගේ. තමන්ට අයිති කරගන්න බැරි බව දැන දැනත් මාව අතාරින්න, අතහැරලා ඔබ යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තමන් මේ තමන් අයින් වෙනවා. දැස පියා

0: ගෙන මා බිලිදී දිය ගැඹරට කැලවි යනු මැන මේ විපතින් සිත දැඩිකොට මා වත හැරලා ඔබ යන්න මම මෙතනින් නයින් වෙන්නම් කියලා ඉතාම මන නන්දනීය අපිව නිමන ගීතයක් බවට මේකපත් වෙනවා මං හිතන්නේ ඇගේ විරහ විප්‍රලම්භ ශෘංගාරය දනවන ගීතහුරේ තියෙන උසස්ම ගීතයක් විදිහට
1: මට දැන් තියෙන ප්‍රශ්නය තමයි මේ තරම් ගැඹුරින් මේ සාහිත්‍ය තුළ මේ නිර්මාණය තුළේ මහා ජීවන පණිවිඩයක් සමාජයට දීලා තියෙනවානේ. අපි වර්තමානයේ වෙනකොට මේ සාහිත්‍යයෙන් ටිකක් දුරස් වෙලාද? මේ කියන කලා නිර්මාණ වලින් අපි ඈත් වෙලා නිසාද වර්තමාන පරම්පරාවට මේ ප්‍රේමයේ විරහව දරා ගන්න බැරි වෙලා තියෙනවා? අපි බොහොම පැහැදිලි මේක විවෘතව කතා කළ යුතුයයි මම විශ්වාස කරනවා සාහිත්‍යකරුවෙක් නිසා සම්බුතුම. ප්‍රේමය විනාශ වෙනකොට, එහෙම නැත්නම් අපේ ප්‍රේම සම්බන්ධතාවයේ කඩා වැටෙනකොට අපි ඇයගේ තියෙන පෞද්ගලිකත්වය එළියට දානවා. අපි ළඟ තියෙනවා නම් ඇය සම්බන්ධයෙන් වීඩියෝ පටයක් ඒක එළියට දානවා. ඇයගේ මොන හරි ඡායාරූප ටිකක් ගන්න ලීක් කරනවා. ලීක් එකක් ගෙනකන් අපි බලාගෙන ඉන්න යුගයක්නේ. එහෙම පරම්පරාවට මේ ගීත කොහොමද ආදර්ශමත් වෙන්නේ කියලා චුට්ටක් අපි කතා කරමුකෝ.
0: මම හිතන්නේ නන්දාමාලනියගේ, වික්ටර් රත්නායකගේ, අමරදේව මාස්ටර්ගේ වගේ සම්භාව්‍ය කලාකරුවන්ගේ ගීත ගීත විතරක් නෙමෙයි පොතපත කියවා තිබෙන කෙනෙක් කවදාක්වත් එහෙම කරන්නේ නැහැ. දැන් අපිට පිළිගන්න සිද්ධ වෙනවා අපේ වැඩිහිටි පරම්පරාව දෙමව්පියෝ නිතර කරන චෝදනාවක්නේ අපේ දරුවෝ කියවන්නේ නැහැ කියලා. දැන් මගේ ළඟටත් ආපු අම්මා කෙනෙක් දවසක් කිව්වා මේ මගේ දරුවෝ කියවන්නේ නැහැ කියලා. මං එතකොට ඇගෙන් අහපු ප්‍රශ්නේ තමයි ඒ අම්මගෙන් අම්මා මොකද්ද අන්තිමට කියවපු පොත කියලා. එතකොට ඒ අම්මා උඩබිම බැලුවා. ඒකෙම පේනවා ඒ අම්මා කියවන්නේ නැහැ කියලා. මදුශංක සහ මේ ලක්ඛණ්ඩ අහන මගේ ශ්‍රාවකයන්ට කියන්න තියෙන්නේ කකුලු ඇදේට යනකොට මහ කකුලුව පොඩි කකුලුව කෙලින් යන්නේ නැහැ කවදාක්වත්. වැඩිහිටියෝ විදිහට, දෙමව්පියෝ විදිහට, ගුරුවරු විදිහට අපි කියවන්න ඕනේ. අලුතින් කියවන පොතපත ගැන දරුවෝ එක්ක කතා කරන්න ඕනේ. හොඳ සින්දු අහන්න ඕනේ. ඒ සින්දු දරුවන්ට ඇහෙන්න දෙන්න ඕනේ. එතකොට ඒ දරුවොත් කියවන්න පෙළඹෙයි. විශේෂයෙන්ම මේ නව රජයත් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 35 වෙනි පිටුවේ තියෙනවා උදාර සංස්කෘතික ජීවිතයක් සහකම්පනීය ජනතාවක් පිළිබඳව. ඉතින් මේ සහකම්පනයක් සහිත ජනතාවක් නැතුව ගියොත් මට මතකයි මදුසංක දැන් අර පහුගිය සතිකීපේ බන්ධනාගාරවල ඇතිවෙච්ච අරගලකාරී කැරලිකාරී තත්ත්වයන් එක්ක අපි කම්පාවට ලක් වුණා. ඒ වගේම අර එක අම්මා කෙනෙක් බන්ධනාගාරේ ගේට්ටු ඉදිරිපිටින් ඉඳන් කිව්වා මගේ පුතා කුඩු බොන්නේ මගේ සල්ලි වලින් නම් අපේ සල්ලි වලින් නම් ආණ්ඩුවට මොකද කියලා. අපිට කොච්චර කම්පනයක් දැනෙනවද නේද? ඒ දරුව ගැන සහ ඒ වැනි මානසිකත්වයක ඉන්න ඒ සමාජය පිළිබඳව මේක වෙනස් කරන්න ඕනේ, වෙනස් කරන්න පුළුවන්. ඒ සඳහා තමයි නන්දා මාලනිය තමගේ මුළු ගීතවලියම පාවිච්චි කළේ.

0: ඇතියක ලක් හඩ
1: එල්ල්පි හද හඩ ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය එල්ල්පි හඳ හඳ ඔබත් අදම එල්ල්පි හඳ හඳ බලා ගන්න
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ motorcycle සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා. DPMC රාජ්‍ය ප්‍රණාම. අමතන්න 0111 400 600

0: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
1: ටේකයා සුරැකීම මගතොට රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: David Pierce Motor Company within Rajya Sevak Opata Pidana DPMC Rajya Pranama Amatanna 01114 700 600 Lowak Sanasana Oh

0: නොමියන හඬ
1: ආරුන් ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
2: අයිදුම් කරුවන් 35,000ක් අතුරින් උරේනු රැගෙන ගායනා භීෂේකේට ඔබ සූදානම්ද
3: අපි සොයන්නේ නුඹේ හඬයි
2: ලක්කඳ Golden Voice ලංගදීම සතියේ දිනවල 10:01 ලක්කඳ සම්මරය අධ්‍යක්ෂණය ප්‍රියන්ත ප්‍රනාන්දු
4: කල්පනා කරලා බලනවා මොකක් හරි කරන්න අර ගෑණි වනවත්තන්
5: ආ හයි ගෑණි පටලවා ගත්ත වෙනක් අර රැසීම මේ රැසීම කිගේ ගෙදරින්ද පරක් වෙනකොට මට හිතුණා පොඩි මාමේ කවුද ඔය ගෑණි නිලියන්ද මොඩල් කෙනෙක්ද නැත්නම් මොකීද
4: පිස්සුදානේ
2: සම්මරය
6: බැරේ දඟලන්න කරන්න දෙන්න එපා කිව්වා
5: ආ බැදොර ගැන ඔබ මං කැතයි කියලා
6: මං හිතන්නේ මං ප්‍රෙග්නන්ට්
7: එහෙම වෙන්න බෑනේ
6: ළමයෙක් බඩට එන්න ඒ කරපුව හොඳට මැති නන්දන අය අමුතුවෙන් කරන්න දෙයක් නැහනේ
2: සති අග රාත්‍රී 9ට ITN බලන්න සම්මරය අධ්‍යක්ෂණය ධනංජය සිරිවර්ධන තාපෙන් පෙන්නා
8: එමනේ මේ සඳහා අපිට තේරෙනවා නෝ අයින ප්‍රශ්නක කියලා අපි හැමෝම අයත් එක්ක ඉන්න
9: අනිවාර්යෙන් මම සල්ලි දෙන්න පුළුවන් කටි එකතු කරලා සල්ලි දෙමු එහෙම නැත්නම් මම දෙන්න
10: අනේ මට සල්ලි එපා එහෙම ඕනේ නැහැ සර් thank you
11: සඳා මේ වෙලාවේ ඉන්නේ සඳාගේ ජීවිතේ කඩාවැටෙන තැනක හැමෝම මතක තියාගන්න ඕන හැමතිස්සෙම අපි වෙනුවෙන් ඉන්න ඕන ඒ නිසා අපි හෙට උදේම බස් එකක් කතා කරගෙන එහෙ යමු හැමෝම එනවා නේද
8: ඔව් සර් අපි හැමෝම එනවා
10: අනේ සර් එහෙම කරන්න ඕනේ නැහැ සර් මෙතන වැඩත් පාඩු වෙනවනේ මම නුඹ බලා ගන්න
2: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න
0: ලකඩ
12: හගෙන ඉන්නේ උදේ 9:00යි

0: ඇසේ සුදැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
1: SLT Mobitel fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable unlimited තෝරගන්න package රසක්. SLT Mobitel fiber.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ motorcycle සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
4: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0116 700 679 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: රාජ්‍ය සේවක ඔබට පිදෙන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3-wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
7: ආචාර්ය නන්දා මාලනී පිළිබඳව අපි කතා කරමින් ඉන්නේ ශ්‍රී ලාංකේය ගීත ශාස්ත්‍රයේ නොමියෙන දූංකාරයාය. ශ්‍රී ලාංකේය ගීත වංශ කතාවේ වෙනම ශානරයක හිමිකාරණියයි. එනිසා අපි අය පිළිබඳව මේ පැය දෙකක කාලය තුළ කතා කරන උත්සාහ කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාබලගම මහත්තයත් එක්කලා තමයි අපි මේ කතාබහ සිදු කරමින් ඉන්නේ. අපි කතාව පටන් ගත්ත තැනට මං දැන් එනවා ටිකක් විචාරාත්මකව මේ පිළිබඳව කතා කරන්න. නන්දා මාලනිය හැම වෙලාවකම වැඩ කරන පන්තියේ මිනිස්සු ළඟ හිටියා. ජීවත් වෙන්න අප්‍රමාණ දුක් විඳින මිනිසුන්ගේ හඬ බවට පත් වුණා. ඒ මිනිස්සු වෙනුවෙන් යමක් මේ මහපොළොවේ විය යුතුයයි විශ්වාස කළා. ඒ නිසාම තමයි සමහර වෙලාවට විවිධ දේශපාලන මතධාරීන් ණය එක එක කුලකයන්ට ලඟු කරන්න උත්සාහ කළේයි මා විශ්වාස කරනවා. රුවන් මාපලගම මන්ත්‍රීතුමනි, ඇය පවන හරහා සත්‍ය ගීතය හරහා මතු කරන්න හැදුව සමාජ ඛේද වාචකය, එහෙම නැත්නම් ඒ සමාජ අසාධාරණය සාහිත්‍යකරුවෙක් විදිහට ඔබ කොහොමද විග්‍රහ කරගන්නේ? ඇයි නන්ද මිස්ට හැම වමනාවක් තිබුණේ පවන වගේ ප්‍රසංගයක් වෙනුවෙන් දායක වෙන්නේ?
8: මෙහෙමයි මදුශංක, කලාකරුවාට කවදාකවත් සමාජයෙන් වියුක්තව තමන්ගේ කලා නිර්මාණ කරන්න බැහැ. අපට අර දුරකථනයෙන් කතා කළ කුරුණෑගල අතුල මහත්මයන් පැවසූ ආකාරයටම කලාව කියන්නේ සමාජයේ ප්‍රකාශනයක් විය යුතුමයි. එහෙම නැත්නම් මේක යුතෝපියානු තත්වයක්, නැත්නම් තනිකර කල්පිත ලෝකයක් බවට පත් වෙනවා. ලෝකයේ පුරාම රුසියානු විප්ලවයට සම්බන්ධව ගත්තත්, කියුබාව ගත්තත්, ලතින් ඇමරිකානු රටවල් ගත්තත්, හැම ලෝකයේ හැමතිස්සෙම ඒ යුගවල පවතින දේශපාලන තත්ත්වයන් කලාකරුවා නිර්මාණ තුළින් එළිදැක්වුවා. අපි දන්නවා ලංකාවට නිදහස අවශ්‍ය කාලේ ටිබෙට් ජාතිකයේ මහින්ද හාමුදුරුව තමන්ගේ කවිය අවියක් කරගත්ත නිදහස සඳහා උන්වහන්සේට කළ හැකි දේ. ඉතින් නන්දා මාලනිය අව වරප්‍රසාදිත පන්තියකින් ගායන ලෝකයට ඇවිල්ලා ඇය දේශපාලනය තේරුම් ගන්න කාල වෙනකොට ඇයට තේරුණා මේ ලංකාවේ තරුණ පරපුර, ලංකාවේ පීඩිත පන්තිය සෑමදාකම එක්තරා ධනපති පැලැන්තියකගේ යකඩ සපත්තුවට අහුවෙලා පීඩාවට පත් වෙනවා, විරේකියාවට ලක් වෙනවා. ඔවුන්ගේ අභිමතය නිසාම උත්සාහ කරන ජාතිවාදී ආගම්වාදී උගුල්වලට රැවටෙනවා. ඇය කිසිම දවසක ජාතිවාදය ආගම්වාදය වෙනුවෙන් තමන්ගේ හඬ එක සොරයක්වත් අවදි කර ගායිකාවක් නෙමෙයි. ඇයට වැරදීමකින් හරි එහෙමුණා නම් ඇය පිළිබඳ පසුතැවිලි වෙච්ච කෙනෙක්.
7: අර කුංකුම පොට්ටු කියලා මේ දෙමළ ගීත ගණනාවක් ඇතුළත කැසට් පටයක් පවා තියෙනවා.
8: කැසට් පටයක් කළා ඇය අලුත්ම රචකයන් වෙනුවෙන් සංගත තැටි දෙකක් කළා. ඔබට මතක ඇති අරලියලන්දර කැසට් පටය, ඒ වගේම අලුත් රචකයන්ට ඒ අරලියලන්දර කැසට් පටේ මුලින්ම ඇයට ගීත ලිව්ව නවක රචකයන්, නවක සංගීතඥයන් තමයි අද වෙනකොට අවුරුදු 20කට 25කට පස්සේ මේක ඉහළම ප්‍රවීණ රචකයෝ සංගීතඥයෝ බවට පත් වෙලා සිටින්නේ. ඇය දකුණේ තරුණයෝ ගැන වගේම උතුරේ තරුණයෝ ගැනත් ලිව්වා. විශේෂයෙන්ම ඇගේ ගීතාවලිය ඇතුලේ වහින්නට හැකිනම් ගිගුම් දී වගේ ගීතයක්, ඒ වගේම උඩඟුලියන් ගොතා බඳින නීල වර්ල සරසන්නට මා පිපුනේ නැත මේ දෙරණේ වගේ ගීතයක්, ඒ වගේම මේ මේ බොහොම ප්‍රසිද්ධ ගීතය මේ යදම් බැඳ රැගෙන යන්න මගේ පුතා කියන ගීතයත්, ඒ වගේම දැන් අපි මේ හැම ගීතයකම කිව්වේ අපි නන්දාමාලනියට අපේ තරුණ පරපුර. අපි ඉපදෙන්නේ 80 දශකයේ අග, අර භීෂණ සමයේ අපි කුඩා දරුවෝ. හැබැයි අපේ පරම්පරාවට මේ විවිධ දේශපාලන මතධාරීන් විසින් උගන්වා තිබුණු ඒ ව්‍යාජ ඉතිහාසය බොරුවක් බවට ඇය ඇගේ නිර්මාණ තුලින් නොබියෝ ප්‍රකාශ කළා. ඒ නිසාම තමයි සුනිල් ආරියරත්නසේටත් ඇයටත් රට අතහැරලා විප්‍රවාසී වෙන්න සිද්ධ වුණේ. යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්න කියලා ඇය නිර්භයව ගැයුවා. රටක ජනාධිපති කෙනෙක් ඒකාධිපති විදියට ඉන්නකොට, ආණ්ඩු පක්ෂයක් ඉන්නකොට, අනෙත් කලාකරුවන් යයි කියන අය නිහඬ වෙනකොට, මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රට කොළඹ කානෝක දාලා ගහනකොට නේද, සමහර විට නන්දාමාලනිය සහ සුනිල් ආරියරත්නසේලා ඒ කාලේ ලංකාව හිටියා නම් අද වෙනකොට අපට එතුමිය ගැන කතා කරන්න දෙයක් නැති වෙන්නත් තිබුණා. එකල තිබුණු බීම සමයත් එක්ක ඇයගේ වූ සියලු ගීත අතරින් මම ඉතාම ප්‍රිය කරන ගීතයක් මේ ගීතය, ඔබ ඊළඟට තෝරාගත්ත ගීතය. ඒ තමයි මේ පිළිම නෙලා නැති විරුවන් පිරිසක් කියන ගීතය. ඇත්තටම මදුශංක, පිළිම නෙලන්න ඕන මිනිස්සුන්ගේ නෙමෙයි පිළිම නෙලා තිබෙන්නේ අපේ රටේ.
7: හන්දි හන්දි ගානේ
8: මට මතක් වෙනවා ෆිදෙල් කැස්ට්‍රෝ ගැන එක තැනක මා කියූ දෙයක්. කියුබාවට ගිය තරුණ මාධ්‍යවේදියෙක් කැස්ට්‍රෝගෙන් අහනවා, මම කියුබාවේ වටේම ඇවිද්දා, හැබැයි කියුබාවේ කිසිම පාපන්දු ක්‍රීඩාංගනයක්, කිසිම නගරයක ඇයි ඔබේ පිළිරුවක් නැත්තේ? ඇයි පාරක්, නගරයක් පාපන්දු ක්‍රීඩාංගනයක් කැස්ට්‍රෝගේ නමින් නම් කරලා නැත්තේ? කිව්වහම ඒ ශ්‍රේෂ්ඨ ෆිදෙල් කැස්ට්‍රෝ සහෝදරයා පිළිතුරක් දෙනවා, ඔබට ෆිදෙල් කැස්ට්‍රෝ බලන්න ඕන නම් කියුබානු ජනතාවගේ හදවත දිහා බලන්න, හදවතේ කැස්ට්‍රෝ ඉන්නවා කියලා. අපේ රටෙත් පිළිම නෙලා නැති, සැමරුම් දින නැති විරුවන් රාශියක් අපේ වැඩිහිටි පරම්පරාව තම පෞද්ගලික අභිමතාර්ථවලින් තොරව සමාජය වෙනස් කරන්න තමන්ගේ ජීවිත පූජා කළා. ඒ සියලු විරුවන්ට මේ ගීතය උපහාරයක්ම වේවා.

0: உதயனாவே வினாடி பணஸ் பஹயாபி ருவன் மாப்பலகம மந்திரி துமத்தைக்கல கதாகரமி நின்னே ஸ்ரீலங்கே கீத சேஸ்ட்ரே நொமீன் தோங்காரே ஆச்சாரிய நந்தா மாலினி சம்பந்தி அப்பி ஐவ கியவாகன் உற்சாகலாமே பயதைக்கு அத்துலே ஐகே கீதவலிங் தசம கானக் விதரை அப்படி கதா கரான் ரசவிதின் ஹெக்கியாவில் நமத் நந்தா மாலினி அலி நுகையாவி ஹபை கயோ கீத் හැමදාම අපේ හදවත්තුල රැව් පිළි රැව් දේවියේ දෝංකාරයේ නොමියෙන දෝංකාරයක් විදිහට තියෙනවා. මොකද අපි ගුවන්විදුලි මාධ්‍යකරුවා විදිහට රෝන් සර් අපිට මේ නන්දමාලිනිය පැත්තකට තියලා රේඩියෝ කරන්න බෑ. අමරදේව මාස්ටර්ව පැත්තකින් අයින් කළා දාලා අපගේ මහත්තයා පැත්තකට කරලා අපිට මේ ගුවන්විදුලි මාධ්‍ය පවත්වාගෙන යන්න බෑ. මොකද ඇත්තටම අපි කතා කරන හැබැයි ඒ කතාවට එහා ගිය රසයක් මිනිස්සුන්ට අරගෙන ගිය නන්දමාලිනිය වැනි ප්‍රවීණීන්ගේ ගීත විශේෂයෙන්ම ලක්හඬ සැබෑ ශ්‍රී ලාංකේය හඬ විදිහට ඒ මෙහෙයුම ජනතාවට හොඳම ආකාරයෙන් කරන්න හැම වෙලෙම උත්සාහ කරනවා. ඒ පසුපසු ස්වභාවිත ගීතය අපේ ප්‍රධාන තේමාව බවට පත් වෙලා තියෙනවා. ඒ ස්වභාවිත ගීත ගැයු සෑම කලාකරුවෙක්ටම ඒ ගෞරවය හිමි විය යුතුයි. අවසාන වශයෙන් ඇය දැන් අපි අතරේ නැහැ. ඇයගේ අවසන් හුස්ම පොදත් මේ මහා පොළොවට හෙළලා අවසන්. ආදරණීය නන්දා මිස් ජීවිතය කියා දුන්නු කියවාගත් ආදරණීය චරිතයක්. අම්ම කෙනෙක්ගේ භූමිකාව ඇතුලේ ගායන ශිල්පිනියක, සහෝදරියක, ගුරුවරියක මේ කියන හැම භූමිකාව ඇතුලේම ඇය හරි සරල සුන්දර ගැහැණියක්. නන්දා මිස් අපි හැමදාම දැක්කේ සුදු පාට සාරියෙන්. ඇය අවසන් ගමන යන්නෙත් ඒ සුදු පාට සාරියත් එක්ක. නන්දමිස් රුවන් මාපලගම කියන සාහිත්‍යකරුවාට ඕනෑ තරම් මුණ ගැහිලා ඇති. ඇයට එහෙම අව්‍යාජ හරි නිහතමානීකමක් ලැබෙන්න මොකක්ද බලපාන්න ඇත්තේ මාපලගම සර්?
1: අමුතුවෙන් ඇය ආරූඪ කරගත්ත, ආරෝපණය කරගත්ත අව්‍යාජකමක් නෙමෙයි මදුශංක. ඒ ඇගේ ස්වභාවය. නන්දමිස් එහෙම තමයි. ඇය ප්‍රතිපත්තිගරුකව කලා නිර්මාණ කළා, ප්‍රතිපත්තිගරුකව ගැයුවා, ප්‍රතිපත්තිගරුකෝ ජීවත් වුණා. ඒ විතරක් නෙමෙයි, හැමෝටම ආදර්ශයක් සපයමින් ප්‍රතිපත්තිගරුකව ගුණකතන මහෝත්සව කිසිවක් නැතිව ඇය තමන්ගේ අවසන් ගමන් ගියා. ප්‍රතිපත්තිගරුකෝ ජීවත් වෙන වැඩි දිනෙකට ප්‍රතිපත්තිගරුකෝ අවසන් ගමන් යන්න බෑ. ඇය ඇගේ මුළු ජීවිතේනුත් ඇගේ අවසන් ගමනේදිත් අපට ඒක පෙන්නුවා. චණ්ඩ මාරුතයේ නොසෙල්ලෙන චින්තනය මනරම් කියලා ගැයූ ඇය, පූජාසනේ ඔබ හිඳවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ යැයි ගැයූ ඇය, අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරදක් දැයි ගැයූ ඇය. ඊයේ සවස හැන්දෑබාගේ මලහිරු බසින මොහොතක ඇගේ කාබනික ශරීරය අපාතරින් වෙන් වෙලා ගියා. අපි කුමක්ද කළ යුත්තේ? මම හිතන්නේ මේ සංවාදයේ අවසානයේදී අපි කරගත්ත දේ ඇගේ වියෝවෙන් කම්පා වී සිටීමද, තව දුරටත් අඬමින් සිටීමද නැහැ. නන්දා මාලනිය කියන ශ්‍රේෂ්ඨ කලාකාරිනිය ඇයට පැවරුණු රාජකාරිය වගකීම ඇය ඇගේ කොටස ඉටු කළා සම්පූර්ණයෙන්. ඇය බලාපොරොත්තු වෙච්ච සමාජය මේ මත ලංකාවේ දේශපාලන වෙනස ඇය ඇස් දෙකින් දැක්කා වසර දෙකකට පෙර. ඇය ඇගේ මෙහෙය නිම කළා. දැන් අපි අපේ මෙහෙය ආරම්භ කළ යුතුයි. ඇය පිළිබඳව මතකය අපේ හදවතේ ගැඹුරුම තැනක තබාගෙන අපි අපට මොකක්ද මේ රට වෙනුවෙන් කරන්න පුළුවන් දේ. ජනාධිපති අම්බ සහෝදරයාගේ සිට සංස්කෘතික කටයුතු ආගමික කටයුතු අමාත්‍ය සුනිල් සිනවි සහෝදරයාගේ සිට මගත් මමත් ඔබත් මේ වැඩසටහන අහසන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවකයෝත් අපි කල්පනා කරමු මෙතෙන් සිට අපි මොකක්ද කරන්න ඕන මේ රට මීට වඩා අඩියක් හරි ඉස්සරහට අරගෙන යන්න. එහෙම හිතමින් අපි අද නන්දා මාලනිය ගැන, මම දන්නවා මේ වැඩසටහනට විවේචන රාශියක් එන්න පුළුවනි, මොකද්ද මේ නන්දා මාලනියගේ මේ ගීත විතරද කියලා, කොහොමද මෙච්චර විශාල ගීත ප්‍රමාණයකින් අපි ගීත 6-7ක් තෝරගන්නේ. අපි අවසානයට තෝරගත්තේ ඇගේ තවත් මනරම්ම ගීතයක්, සැඳෑ කළුවර ගීතය. මේ ගීතයේ අවසන් අන්තරා කොටසේ තියෙන පේලි දෙකක් මට කියන්න අවසර දෙන්න මදුසංක. නන්ද මිස් වෙනුවෙන්, ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තේ රැයක් පමණයි. සුභ ගමන් ආදරණීය නන්දා මාලනී මිස්ටර්.

0: নয় দশমা পাহা অনুত নয় দশমা হাতা লাখান্ড রেডিও ITN সেভা শ্রীলঙ্কা হান্ড
1: বেলাব পেরুড় দহায় বিনাড়ি কাই
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ಲಕ್ಕಣೆ ಪ್ರವೃತ್ತಿ ಸಮಕೇನ್ ಮಮ ಸುಲಕ್ಷ ನಿರ್ದೇಶಕ ಇದ್ರಿ ವೀರ ಪ್ರವೃತ್ತಿ ಸಂಸ್ಕರಣೆಯ ಮನೋಜ್ ಕೊಡವಿತಾರ್ನ
1: ಸಮ ಅನುಗ್ರಹಾಯ
2: ಎನ್ಎಲ್ಪಿ ಹದಹನ ಲಂಕಾವೇ ವೆಡಿಮ ತ್ಯಾಗಿ ದಿನ ತ್ಯಾಗಿ ಅವಸ್ಥಾ ವೆಡಿ ಮಲುತರಾಯ ಎನ್ಎಲ್ಪಿ ಹದಹನ ಒಬತ್ ಅದಮ ಎನ್ಎಲ್ಪಿ ಹದಹನ ಬಲಾಗನ್
3: ಮುಹುದೆನ್ವತ್ ಕುವನಿನ್ವತ್ ಗುಡುಗೇನ್ನ ಎಪಾ ಕೋಮಗಿನಾವತ್ ಅಲ್ಲನವಾ ವಿಕುಣನ ನೊಲ್ಲುನ ಸಮಟ ದಂತೀಮಾಯಿ ಇಬನ್ ವೆನ್
1: ಸಾಯುಗೀತ ಅನುಗ್ರಹಾಯ
4: ಸೋನಾಲಿಕಾ ಟ್ರ್ಯಾಕ್ಟರೇಯ දැන් දිවයිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: කලුතර තේකවත ප්‍රදේශයේද කිරිමින් පවතින දෙමහල් නිවසකට සවකිරීම සඳහා කෙරෙවි තිබූ රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා ඉදිකිරීම උපකරණ තුකයක් සොරකම් කළ සැකකරුවන් දෙනෙකු අත්අඩංගුවට තිබෙනවා පොලිසිය සඳහන් කළේ දිවසේ ඉදිකිරීම සඳහා රැගෙන තිබූ ජනෙල් දොරවල් රාමු සහ ධනකම් රූපං කට්ටල ඇතුළු උපකරණ තොගයක් සැකකරුවන් විසින් මෙසේ සොරකම් කළ ඇති බවයි. සොරකම් උපකරණ ප්‍රදේශයේම නිවෙස්වලට රැගෙන ගොස් අලෙවි කර තිබේ දිස්වා ගැනීමට පොලිසියට හැකි වුණා. සැකකරුවන් පනතුරු බහිස්වාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පලස්තීනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට සම්බන්ධක පැනවීතු බව හිටපු රාජතාන්ත්‍රිකයන් පිරිසක් පවසනවා. ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ හිටපු රාජතාන්ත්‍රිකයන් සියයකට වැඩි පිරිසක් ඉල්ලා ඇත්තේ පලස්තීනය සම්බන්ධ ක්‍රියාකාරකම් හේතුවෙන් ඊශ්‍රායලයට සම්බන්ධක පණවන ලෙසයි. ඒ විවෘත ලිපියක් යොමු කරමින් අවි හෝබාරුව තහනම් කරන ලෙසත් යුරෝපා සංගමය ඊශ්‍රායලය සමග පවතින වෙළඳ කිවිසුම් මෙන්ම බ්‍රිතාන්‍ය ඊශ්‍රායලය සමග පවතින වෙළඳ කිවිසුමත් හිටවන ලෙසත් ඔවුන් ලිපියෙන් ඉල්ලා තිබෙනවා. ලෝකයේ තවදුරටත් ඊශ්‍රායලය සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙස නොසලකන බවද ඔවුන් නිකුත් කළ ලිපියේ දැක්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේනක ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරි 11ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තැනක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: උදෑසන 10 විනාඩි 5 වෙලාව ශ්‍රී ලංකේය සංගීත වංශකතාවේ අශෝරාවය විශාරද නන්දා මාලනියන්. ඉතින් දශක ගණනාවක් තිස්සේ අපේ සිංහල සංගීතය වෙනස්ම මගකට අරන් ගිය ඒ අසමසම ගායිකාවට ගෞරවයක් විදිහට අද මේ පැය කිහිපය ඇය වෙනුවෙන් කරන්න සූදානම්. ආගමින දිගටම ලක්කඳ 103.5 93.7 උදෑසන 10 විනාඩි 6 වෙලාව.

ජීවිතයට අමාවක ආකලට ඔබ පුන් සඳක්ව එළිය කළාය. කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙන වෙත් පූජාසනයක රැඳිනු වෙනුවට වැස්සක්ව ගිකුමිදී වියලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප හැර

අසාධාරණ ලෝකය තුළ පීඩනයට ගොදුරු වෝ සුවහසක් මිනිසුන් වෙනුවෙන් නිර්භයව ගීත කලාව මෙහෙයවෝ ඔබ විසින් සමාජයට සිදු කළ මෙහෙවර සදා අමරණීයයි.

ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: සැලකින් මිලදීගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි දැල්වත්ත කිරි.
1: සුබ දවසක් ශ්‍රී ලංකා.
2: සහයෝගීතා අනුග්‍රහය. දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල් කුලි. බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල් කුලි.
3: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල. දුරකථන 0706 478 478.
4: අයිදුම් කරුවන් 35,000ක් අතුරින් උරේ නුර ගැටෙලා

0: රටට වග කියන රේඩියෝ රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
0: අසන්දිමිත
2: වාට අද මම ඩිනර් එන්න ඕනේද?
3: නෑ මේ මට හිතුණා ඔයාට කැම ටිකක් හදලා දෙන්න ඕනේ කියලා.
2: ෂා නියමයි. ඒ તો ආදරේ කන්න පුළුවන් නේද? වාට සාමාන්‍ය මේ වැඩ බෑනේ.
1: ෂාන් ජයරත්න නිර්මාණයක් අසන්දිමිත.
4: Now you are trying to be selfish. Don't be that. නෑනට හැමදාම ජීවතුන් අතරේ ඉන්න බෑනේ. හැබැයි මුතේ මං කොහේ හිටියත් හැමදාම හැම මොහොතකම මං ඔයගේ බලාගෙන ඉන්නවා පුතේ.
1: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

0: රටට වග කියන රේඩියෝ
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. දනට තහනිය දුතරයින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අවතන්න 011 767 6479.
3: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
4: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා.
5: ඉහිල් දාල මෙහිල් දාල යන අතරින් නවතින්න ඉවිනි ට්‍රයි.

0: අවට දිනා වෙවි සිින්දුවහන්න ඒවිනි ප්‍රයිවි චම් ඇන් චාරු
1: සගේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: ලොවක් සනසන ඔහු

0: නොමියන හඬ
1: ආතරින් ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
2: ලකඳාගෙනන වෙලාව 10යි විනාඩි 46යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: අහන රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: David Pierce Motor Company within Rajya Sevak Opata Pidana DPMC Rajya Pranama Amatanna 0114 700 600
3: Jeevitayata Amavaka Aakalata Oba Punsanakwa Eliyakalaya Kausilumine Kaviyakwa Oba Kukaviyanta

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙන වෙත් පූජාසනයක රැඳිනු වෙනුවට වැස්සක්ව ගිගුම්දී වේලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප හැරකි.

අසාධාරණ ලෝකයේ තුල පීඩනයට ගොදුරු වූ සුවහසක් මිනිසුන් වෙනුවෙන් නිර්භයව ගීත කලාව මෙහෙය වූ ඔබ විසින් සමාජයට සිදු කළ මෙහෙවර සදා අමරණීයයි.

0: ಲಕ್ಕಣೆ ಪ್ರವೃತ್ತಿ ಸಮಗಿನ್ ಮಮ ಸುಲಕ್ಷ ನಿರ್ದೇಶಕಾಯ್ತಿರಿ ವೀರ ಪ್ರವೃತ್ತಿ ಸಂಸ್ಕರಣೆ ಮನೋಜ್ ಕೊಡ ವಿತಾರಣ
1: ಟೈಮ್ ಪೇಪುವತ್ ಸಮ ಅನುಗ್ರಹಯ
2: ಎನ್ಎಲ್ಪಿ ಹದಹನ ಲಂಕಾವೇ ವೆಡಿಮ ತ್ಯಾಗಿ ದಿನ ತ್ಯಾಗಿ ಅವಸ್ಥಾ ವೆಡಿ ಮಲುತರಯ್ಯ ಎನ್ಎಲ್ಪಿ ಹದಹನ ಒಬತ್ ಅದಮ ಎನ್ಎಲ್ಪಿ ಹದಹನ ಬಲಾಗನ್
3: ಮುಹುದೆನ್ವ ಕುವನಿನ್ವ ಗುಡುಗೇನ್ನ ಎಪಾ ಕೋಮಗಿನಾವತ್ ಅಲ್ಲನವ ವಿಕುನನ ನೊಲ್ಲುನ ಸಮಟ ದಂತಿಮೈ
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙත සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: රුපියල් 115කට වැඩි වටිනාකමකින් යුත් අයිස් වාත්‍රවිතුකයක් සමග සැක්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ඒ පොළොන්නරුව බැදිරිගිරිය ප්‍රදේශයේදී අත්තරංගුඩකෙන ඇති සැක්කරුගේ වයස අවුරුදු 28ක්. ඔහු හිඟුරක්ගොඩ ප්‍රදේශයේ සිට බැදිරිගිරිය දක්වා අයිස් ප්‍රවාහණය කරමින් සිටි බවයි පොලිසිය සඳහන් කළේ. අයිස් ප්‍රවාහයට උදාගත් යතුරු පැදියද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැක්කරු ළඟ තිබී අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 100ක්ද සොයාගැනුණා. ඔහු කලක සිට මෙසේ මද්‍රව්‍ය ප්‍රවාහණය කර බැදිරිගිරිය ප්‍රදේශයේ බෙදාහරින බවටයි පොලිස් විමර්ශනවලදී හෙළිවුණේ. සැක්කරු හිඟුරක්ගොඩ දිසා අධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසු රැඳුම් නියෝග ලබාගත් බවයි පොලිසිය සඳහන් කළේ. භාණ්ඩ ප්‍රවාහ නෞකාවක් බෙංගාල බොක්ක බුදු ප්‍රදේශයේදී අනතුරට ලක්ව තිබෙනවා. පැනමා දජය සහිත යාත්‍රා කරමින් තිබූ නෞකාව ඔඩිශා වෙල්ලට නවික් සිතපුම් 240ක් පමණ දුරින් අනතුරට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එහි යකඩ ලෝහටොන් 1700ක් රැගෙන යමින් තිබූ බවද සඳහන්. අනතුරට පත්වන විට කාර්ය මණ්ඩලයේ 24 දෙනෙකු සිට ඇති අතර 20 දෙනෙකු චීන ජාතිකයන්. ඊට අමතරව මියන්මාර් ජාතිකයන් 3 දෙනෙක් සහ තවත් එක් බංග්ලාදේශ ජාතිකයෙකුද සිටි බවයි සඳහන් වන්නේ. ඉන්දියාවේ ශ්‍රී විජයපුරම්හි සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානට ලැබුණු පණිවිඩයක් මත ගලවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඉන්දිය වෙලාරක්ෂක බලකාය මෙන්ම නාවික හමුදාව මෙහෙයුම සඳහා එක්ව ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති දහවල් 12ට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

ITN රටට වග කියන රේඩියෝ ලකන්ද රේඩියෝ.

0: රටට වග කියන රේඩියෝ.
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වෙස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374.
2: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 011 400 600.
3: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
4: Beat, it mix better. Hard.

0: பிராட்டத்தை வாகக்கி என்ன ரேடியோ.
1: ලකනාගනි නගමන් ඔබට ඔතෝ ශීල්ඩ් ගැන මතක් කරන්න ඕනි. ඔබේ ඕනෑම සංවේදනාවකට ෆැඩ්නම් වෙතින් හඳුන්වා දෙන ඔතෝ ශීල්ඩ් ඕනෑම සංවේදනාවක් සමනය කරන්නට ඔබට උදව් වෙනවා. 11:13 ලකනාගනින වෙලාව.

0: Rato të vaga kjene Radio
1: SLT Mobitel Fiber could get the number fit karan. Okkoma devices connect karan. Gaming world low latency. Fast and stable. Unlimited. Thoraganna package rasa. SLT Mobitel Fiber.
2: Aydum Karwan. Tis pandahasak aturin. Urenura gatela. Kaena bhisheketa. Oba sudanamda.
3: Api soyan.
2: Golden Voice Langadima Sati Dinabala Dahawal Ekada Lakani
4: Katak Kalin Patta Mr. Samaga Alutumatur Turdanagana Unusumura Deshapalanea Vidis Grida Toratu Safistarana
5: Lakana Morning is out
6: Sama Anugrahaya
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

ජීවිතයට අමාවක ආකලට ඔබ පුන් සඳක්ව එළිය කළාය. කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙන වෙත් පූජාසනයක රැඳිනු වෙනුවට වැස්සක්ව ගිගුම්දී වේලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප හැරකි.

0: එකලහයි විනාඩි 40යි ලක්කඩ අහගෙන ඉන්න වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: ඉතින් රාජ්‍ය සේවක ඔබට පිටන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600 සම්බරය
1: කදයක් මතක තියා ගන්නවා. බල්ලා මැරුණාම මැක්කොත් මැරෙනවා. මගේ මේ ඇමති පට්ටම ගැලුණාම තමසල ඔක්කොම මහපාරට වැටෙනවා.
2: එහෙම වෙන්නේ නෑ සර්.
1: එහෙම වෙන්නේ නෑ. දව තමසල හිතාගෙන ඉන්නේ මට මොනව හරි වුණොත් එහෙම තමසල මහපාරට වැටෙන්නේ නෑ කියලාද?
0: ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණයක්.
3: එහෙම කියන්නේ පාසර්. දැන් අර නිලන්තිගේ කේස් එක. ඒ ගෑණි බඩක් හදාගත්ත වෙලාව මන් නොහිටින්න ඈ.
1: ඒත් සරයක් කරගෙන වැදලා ගත්ත මං කියලා තිනවා මේ ගෙදර ඔය වචන කියන්න එපා කියලා.
3: අයියෝ සෝරි සර් සෝරි. අමතක වුණා සර්.
0: සති අග රාත්‍රී 9ට ITN බලන්න සමරය.
4: සඳමට ඇත්ත කියන්නේ සඳා ඉන්නේ ප්‍රශ්න එක කියලා මම දන්නවා. මම ඒක නොදන්නවා නෙමෙයි. මට දැනගන්න ඕනේ ප්‍රශ්නේ මොකද්ද කියලා.
5: අනේ නෑ සර්, එහෙම ප්‍රශ්නයක් නෑ. මට පුළුවන් නම් සර් වර්ක්ෂොප් එකේ නිවාඩුවක් දෙන්න පොඩි කාලෙක.
0: ධනංජය සිරිවර්ධන නිර්මාණයක්. තාපින් පෙන්නා.
4: සඳව බලාගත්තු 100 නේද?
5: ඔව් සර්. අම්මා පොඩි කාලේ නැතුණාට පස්සේ තාත්තා වෙන කෙනෙක් ගියා. සාච්චි සීයේ තමයි සර් ගොවිතැන් කරලා මම බලාගත්ත කැම්පස් යනකම් මගේ මේ අත් දෙකේම 100 දාලා ඉවරලා අද මේනකම්.
0: සති අග රාත්‍රී 8:30ට ITN බලන්න.
6: ජීවිතයට අමාවක ආකලට ඔබ පුන් සඳක්ව එළිය කළාය. කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙන වෙත් පූජාසනයක රැඳිනු වෙනුවට වැස්සක්ව ගිගුම්දී වියලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප

අසාධාරණ ලෝකයේ තුල පීඩනයට ගොදුරවෝ සුවහසක් මිනිසුන් වෙනුවෙන් නිර්භයව ගීත කලාව මෙහෙයවෝ ඔබ විසින් සමාජයට සිදු කළ මෙහෙවර සදා අමරණීයයි.

0: Radio ITN
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ධනංජය සිරිවර්ධන අධ්‍යක්ෂණයක් තාපින් පැන්නා.
3: ඒක ඇත්තක්ද බොරුවක්ද කියලා හෙවනේ? දැන් ඉතින් හැමෝම දැනගනී ඇත්ත බොරුව මොකද්ද කියලා. ඇත්තට මොකද්ද කරන්න හිතාගෙන ඉන්නේ? ඔන්න බස් එකෙන් එහෙම පණින්න හිතන්න එපා.
4: ඒක ආගන්තුක බවද්ද, ආදරයක්ද, සැකයක්ද, බයක්ද? හැම දෙයකටම උත්තර හම්බෙන දවසක් අද. මාත් හරි උනන්දුවෙන් යන ගමනක් අද. අපිට තියෙන ප්‍රශ්න ගොඩකට උත්තර හම්බෙන දවසක් අද.
2: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න.
5: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max Lakhanda Radio ITN.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: ප්‍රවෘත්ති සිරස්තල
4: සෑම පුරවැසියෙකුටම සම අයිතිවාසිකම් සම අවස්ථා රජයේ ප්‍රතිපත්තිය අගමැතිනිය හෙළි කරයි. මූලික රෝහල් 82ක හදිසි ප්‍රතිකාර එකක වැඩිදුරු කිරීමට කඩිනම් පියවර. ඇසළ පෙරහැරේ පළමු රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ. ට්‍රම්ප්ගේ අලුත් තීරු බද්ද වැරදි ගණනය කිරීමක්. කැනඩා අගමැතිගෙන් චෝදනා. ශ්‍රී ලංකා ඉන්දියා දෙවන ටෙස්ට් ගැටුම ඇරඹේ. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තියේ සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ කිසිදු පුරවැසියෙකු මග නොහැර සිය දිනාට සම අයිතිවාසිකම් සහ සම අවස්ථා තහවුරු කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිරාම්බර සූරි පවසනවා. වරප්‍රසාද ඇති අයට පමණක් සීමා වී තිබූ ජනාධිපති අරමුදලද සියලු ජනතාවට සිත සලසන අරමුදලක් බවට පත් කිරීමට වත්මන් ජනාධිපතිවරයා පියවර ගත් බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.
5: අද දවස අපි සියලු දෙනාටම හරිම විශේෂ දවසක්. ඒ විශේෂත්වය තමයි ඔබේ ධෛර්යය සහ ඔබේ අධිෂ්ඨානය. ජනාධිපති අරමුදලෙන් අද මේ කරන්නේ ඒ ධෛර්යය සහ ඒ අධිෂ්ඨානයට උපහාරයක්. ඔබට මේ ලැබෙන උපහාරය තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබ පසුපස එන තවත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහස් ගණනක් ඔබ ආදර්ශයට අරගෙන ඉදිරියට එයි කියලා. ඔබ වේදනාවෙන් ඉන්නවා ඇති. ඔබව ප්‍රතික්ෂේප වෙච්ච අවස්ථා ඕනවටත් වඩා ඇති. ඔබේ කතාව තුලින් අපිට පෙන්නුම් කරන්නේ සාර්ථකත්වය කියන එක තනි ගමනක් නෙවෙයි, ජනතාවගෙන් ගොඩක් දුරස් වෙලා තිබ්බ ජනාධිපති අරමුදල ජනතාව වෙතට ගේන්න නායකත්වය දුන්න ජනාධිපතිතුමා ඇතුළු ඒකට මඟ පෙන්වන සියලු දෙනාටත් මම ස්තුතිවන්ත වෙනවා. ජනාධිපති අරමුදල කියන්නේ වරප්‍රසාද තියෙන අයට තවත් වරප්‍රසාදයක් කියන ඒ අමිහිරි අතීතයට තිතක් තියලා ජනතාව වෙත මේක ලබා දෙන්න පුළුවන් වීම ගැන මම හිතන්නේ අපි සියලු දෙනාම සන්තෝෂ වෙන්න පුළුවන්. ඒත් හරහා කිසිවෙක් අතහරින් නැති සියලු දෙනා එකතු කරගත් සියලු දෙනාටම සමානාත්මතාවය සංකල්පයක් හැටියට නෙවෙයි ක්‍රියාවෙන් භාවිතාවෙන් ඒ සමානාත්මතාවය දැනෙන සමාජයක් ගොඩනගන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. නාබාධ සහිත පුද්ගලයන් අපිට වටිනවා, අපේ කොටසක් අපි දකිනවා කියන ඒ පණිවිඩය ශක්තිමත්ව සමාජගත කරන එක තමයි වැදගත්ම දේ කියලා මම හිතනවා.
4: අග්‍රාමාත්‍ය ආචාර්ය හරිරාම්බර සූරිය මේ බව සඳහන් කළේ යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ශිෂ්‍යත්ව ප්‍රධාන උත්සවයකට එක්වීමෙන්. ආබාධ සහිත විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගීමට ජනාධිපති අරමුදල මගින් සංවිධානය කළ සරස විදිරියෝ අභිවන් ශිෂ්‍යත්ව ප්‍රදානය අග්‍රාමාත්‍යවරගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ශිෂ්‍ය ශිෂ්‍යාවන් 75 දෙනෙකුට ඇගීම් සහතික සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශිෂ්‍යත්ව පිරිනැමීමටයි එහිදී පියවර ගත්තේ. දෙවෙනේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසු දරු දැරියන් සියලු දෙනා වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. සිය අසබ සම හඩ පෞෂයෙන් රටක් සැනසූ අසහය ගායන ශිල්පිනී විශාරද ආචාර්ය දන්ත මාලනිය ඒ පසරුවේ දැයින් සමුගත්තා. ඒ තවත් යුගණ්ඩාවක් වෙනුවෙන් ඇගේ නිර්මාණ සහ කලකී දෑයිතිරි කරමින් ප්‍රේමය විරහව සමාජ අසාධාරණ ඇතුළු සමාජයේ විවිධ ප්‍රතිකරයන් විවරණය කරමින් ජන හදවත් ප්‍රඥාවෙන් පුරවාලෝ ඒ අසහය ගාන ශිල්පිනියගේ 83 වන ජන්මදිනය අදරේදී තිබෙනවා. ශ්‍රී ලංකේ ගායන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම හඩ පෞෂයේ බව යලි යලි තහවුරු කළ ආචාර්ය විශාරද දන්ත මාලනිය සිය ජීවන ගමන අවසන් කළේ පසුගිය බ්‍රහස්පතින්දා. ඒ දෛවෝපගත ලෙස ඇගේ 83 වන ජන්මදිනයට දින 3ක් ඉදිරිව තිබියදී ගොන් විදුලියේ ළමා මණ්ඩපයෙන් සිය ගායන දිවිය අරබෙන දන්ත මාලනිය හිලේ මහ ගාන්ධර්ව පණ්ඩිත අමරදේවයන්ගේ ආරාධනයෙන් බුදු සාදු ගීතය පළමු වරට ගායනා කළා. පසුව මෙරට පළමු වර චිත්‍රපටිය වන රන්මුතු දුව චිත්‍රපටියේ ගලන ගංකි ජීවිතයේ ගීත ගායනා කළේ ඇගේ නිසඟ ප්‍රතිභාව ප්‍රදර්ශනය කරමින්. එතෙන් සිට ඇය සිය ජීවිතයේ අවසන් මොහොත දක්වාම ප්‍රේමය, විරහව, සමාජ අසාධාරණය, තරුණ පීඩනය ඇතුළු අංශගණ්ඩාවක් ඔස්සේ සිය නිර්මාණ සිදු කළේ. නන්දා මාලනිය මෙරට සංගීත ලෝකයේ යශෝරාවේ බවට තහවුරු කරමින්. ඇගේ 82 ජන්මදිනයේදී ඇයට ගෞරවය පිරිනමන මෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලියේ මැදිරියක් නන්දා මාලනී නමින් නම් කිරීමද සිදු කෙරුණා. අසීම සංවිධානයේ රටවල් අතර වෙළඳාම සහ ආයෝජන සංචාර කර්මාන්තය, අධ්‍යාපන හා සංස්කෘතික ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම රජයේ අරමුණ බව අමාත්‍ය විජිත හිරත් මහතා පවසනවා. ඒ අසීන් ක්වින්සන් වේග 2026 ආහාර ප්‍රදර්ශනයේ සමාරභක උත්සවයට එක්වෙමින් ප්‍රදර්ශනයේ කුලබදී සතියක් පුරා පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව තුළ මෙම ප්‍රදර්ශනයේ සංවිධාන කිරීම සම්බන්ධයෙන් අසීම් දූත මණ්ඩල සභාපතිනී ට්‍රීන් තීටම් මහත්මියට මෙන්ම ආසියානු රටවල තානාපතිවරුන්ට අමාත්‍ය විජිත හිරත් මහතා සිය ස්තුතිය පළ කළා. සමාරභක උත්සවය සඳහා ආසියාතික රටවල තානාපතිවරුන් මෙන්ම රාජතාන්ත්‍රික නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය විජිත හිරත් මහතා
0: ආසියාතික රටවල් සමග ශ්‍රී ලංකාවට තිබෙන්නේ භෞගෝලීය සම්බන්ධතාවන්ගෙන් එහා ගිය වටිනාකම් හුවමාරු කරගත් ඉතිහාසයක්. ඒ වගේම වෙළඳාම සංස්කෘතික මෙන්ම ශාස්ත්‍ර ගණනාවක් තුළ අපේ මානව සම්බන්ධතා පවත්වනවා. එම සම්බන්ධතා අද අපි සමරන්නේ මේ සම්බන්ධතාවන්හි සරලමාකාරය වන ආහාරවල විවිධත්වය සමගින්. එමෙන්ම සංස්කෘතියේ අංගයක් ලෙසත් ආහාර හඳුන්වන්න පුළුවන්. රාජතාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ කිරීමට පෙර මානව සම්බන්ධතා ආරම්භ කිරීමටත් ආහාර ඉවහල් වුණා. වෙළඳ හා ආයෝජන ඇතුළු ශාස්ත්‍ර රැසක ගැඹුරු සහයෝගීතාව ඇති කර ගැනීමට අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.
6: Education, culture and above all in building stronger connections between our peoples.
4: යහපත් සමුපාකාර සේවාවක් රට තුල ගොඩනැගිය යුතු බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. පසුගිය කාලේ පුරා දේශපාලනඥයින්ගේ ක්‍රියා කලාපයේ හමුවේ සමූපකාරය විනාශ වූ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඒසී බා සහිත මොරවක්කෝරළේ තේ නිපදවන්නන්ගේ සමූපකාර සමිතියේ නව පරිපාලක ගොඩනැගිලි ඉදිකිරීම කටයුතු ආරම්භක අවස්ථාවට එක්වෙමින් කොටබිල ප්‍රදේශයේ ඉදිකරන ගොඩනැගිලි සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 94ක්. ඒ ඉදිකිරීම සමාරභක අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වුවා.
7: සමුපකාර ව්‍යාපාරයේ නව පුනරුදයක් කරා ගමන් කරමින් තිබේ. කියන්න සතුටුයි ඔබේ සමුපකාරය එහි ඉදිරියෙන් ඉඳන් සමුපකාර ව්‍යාපාරයට බලාපොරොත්තු සහ විශ්වාසය හදන වැඩ කරන සමුපකාරයක් කියන එක බොහොම ආඩම්බරයෙන් මම මේ වෙලාවේ මතක් කරනවා. මොකද මට සභාපතිතුමා කිව්වා ගිය අවුරුද්දේ කෝටි 15යි ලාභ කෝටි 12ක් බෙදුවා කිව්වා. රුපියල් 20-30,000 ඉඳන් ලක්ෂ 8 දක්වා බෝනස්. සමුපකාරයේ ලාභ ලබනවා, ලාභ සමාජිකයට දෙනවා. ඔඩිනේ රස්සාව 300කට වැඩි දීලා තියෙනවා. අද සාමාන්‍ය අවුරුදු 10ක ඩොලර් මිලියන 150ක් ආයෝජනය කරලා රස්සා 200ක් හදන කම්පැනිකට අවුරුදු 10ක බදු සාන දෙන අපේ රටේ. ඉතින් ඔබ අවුරුද්දකට බිලියන 3ක බිස්නස් කරනවා. තේ විකුණන පොඩි එකක් නෙමෙයි. තේ විකුණන සමුපකාරයක්. ඒ නිසා ඔබ විශාල කාර්යභාරයක් ආර්ථිකය කරන සමුපකාරයක්. ඒ නිසා මේ දැන් ඔබට මෙච්චර කල් හයියක් නෝනා නම් දැන් ආණ්ඩුව ඔබට හයිය වෙමින් තියෙනවා. ආණ්ඩුව තමන්ගේ වැඩපිළිවෙල කොටස්කාරයන් බවට සමුපකාරය පත් කරගෙනමින් තියෙනවා. සමූපකාර ඇතුලේ හොරකම් වංචා සිද්ධ වෙච්ච ඒවාට අපි ගත යුතු උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. ඒකත් හොරා කරනවා නම් ආපහු කිසි කෙනෙකුට සමාවත් දිය යුතු නැහැ.
4: සෙන්කඩ ගල ඇසල පෙරහර මංකල්ලේ පළමු රන්දෝලි පෙරහර අද විදු සංචාරය කරනවා. අවසන් රන්දෝලි පෙරහර විදු සංචාරය කිරීමට නියමිතව තිබෙන්නේ ලබන බ්‍රහස්පතින්දා. ඇසල පෙරහර මංකල්ලේ අවසන් කුමල් පෙරහර ඒ රාත්‍රියේ විදු සංචාරය කළා. දළදා බාලිගේ අසලින් ආරම්භ වූ අවසන් කුබල් පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය හරහා යළි මාලිගයේ දක්වා පැමිණියා. දළදා බාලිගේ සිංහරාජා හස්තියයි අවසන් කුබල් පෙරහැරේ සදාතුක කරඬුව වැඩම කරවීම සිදු කළේ. බියන් රාජා සහ කුලණිසි රාජා දෑලේ ගමන් කළා. දේවඩ නිලමේ වෙනුවට අවසන් කුබල් පෙරහැරේ ගමන් කළේ පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර මහතායි. මේ අතර අද පැවැත්වෙන පළමු රන්දෝලි පෙරහැර සඳහා මෙවැනි විට සියලු කටයුතු සුදානම් කර ඇති බවයි දේවඩ නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ.
8: අද අගෝස්තු මාස 23 වෙනි දින පළමු රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි. අද හවස 6:44ට යෙදෙන සුබ මොහොතින් පෙරහැර පිටත් වීම සිදු වෙනවා. දළදා වීදි ඔස්සේ ගමන් කරන පෙරහැර දියසේනානායක වීදියටත්, දියසේනානායක වීදියෙන් පන්සල පාරටත්, පන්සල පාරෙන් දේව වීදියටත්, දේව වීදියෙන් කොළඹ වීදියට ප්‍රවේශ වී කොටුගඩැල්ල වීදිය ඔස්සේ ගමන් කොට එතනින් හරස් වීදිය ඔස්සේ දියසේනානායක වීදියට ප්‍රවේශ වී දියසේනානායක වීදියෙන් රජ වීදියට ප්‍රවේශ වී ප්‍රධාන වාහල්කඩෙන් ගෙවදීමෙන් අද පළමු රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි. පෞගිය පුරා දින පහක් තුල කුඹල් පෙරහැර සාර්ථකව පවත්වනු ලැබුවා. අතිවිශාල ජනතාවක් පැමිණියා. ඒ වගේම අද දිනේදී මේ වන විටත් සුවිශාල පිරිසක් මහනුවර නගරයට පැමිණ ඇති බව අපිට පෙනී යනවා. ඒ නිසා ඉතා විනයගරුකව පෙරහැර නරඹන හැටියටත්, ඒ වගේම ආශිර්වාද ලබා ගන්නා හැටියටත්, ඔබ පරිසරයට කරන හානි අවම කර ගන්නා හැටියටත් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.
4: පෙරහැර බංකල්ලේ තොරතුරු කෙනෙන්නේ අප නියෝජිත චරිත දරංජය.
9: අපි සඳහන් කරන්න ඕනේ රන්දෝලි පළමු දිනේදී වෙන සුවිශේෂ චාරිත්‍රයක් තමයි ඌරු වර්ගයේ වන්නිලැත්තන් විසින් සිදු කරන මීපැණි දානය. විශේෂයෙන්ම ඒ වනාන්තරින් සොයා ගන්න ලද මීපැණි බුද්ධ පූජාවක් විදිහට පූජා කිරීමත් අද දවසේදී සිද්ධ වුණා. ඒ වගේම තවත් සුවිශේෂ කාර්යයක් මේ භූමියේදී සිදු වෙනවා. ඒ තමයි අලි ඇතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. විශේෂයෙන්ම ඒ සම්බන්ධයෙන් කටයුතු කරන වෛද්‍යවරුන්, පශු වෛද්‍යවරුන් මේ සියලු දෙනාගේම දායකත්වයේ ඇතුව ඔවුන් පරීක්ෂා කිරීමේ විශේෂ වැඩසටහනකුත් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. බොහෝ දිනාගේ අවධානය ඒ කෙරෙහි යොමු ඉති වෙන ආකාරය දකින්නට පුළුවන්. ඉතින් අපි ඉතාමත්ම කාරුණිකව මතක් කරනවා ඔබ වෙනුවෙන් ඒ අවශ්‍ය පහසුකම් සලසන්නට මේ වෙනකොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නගර සභාව, ශ්‍රී දළදා මාලිගාව මේ සියලු දෙනා සූදානම්ින් ඉන්නවා. ආරක්ෂක විධි විධාන ඉතාමත්ම ඉහළින් තිබෙන බව තමයි පොලිසිය අප වෙත සඳහන් කළේ. ඉතින් අපි ඉතාමත්ම කාරුණිකව මතක් කරනවා සුදු වතින් සැරසිලා සදහැසිතින් යුතුව මේ බුද්ධ වන්දනාවක් විදිහට, දේව වන්දනාවක් විදිහට මේ කටයුතු සඳහා එකතු වෙන්නට කියලා. ඉතින් අසංක අරබිවත්ත සමගින් මම චරිත ධනංජය සූදානම්ින් ඉන්නවා තවත් තොරතුරු ප්‍රවෘත්ති හරහා ඔබ වෙත අරන් එන්නට.
4: මූලික රෝහල් 82ක හදිසි ප්‍රතිකාර ඒකක වැඩිදුරු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. එම කටයුතු කඩමේ සිදුවන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ. ඒ හලාවත මහරෝහලේ පැවති වැඩසටහනකදී අදහස් දක්වමින්
10: සෞඛ්‍ය ක්ෂේත්‍රයම ගත්තොත් අපි ඩිජිටල්කරණය කිරීම පිළිබඳව ලොකුවට කතා කරනවා. ඩිජිටලයිසේෂන් මෙතන මේ රෝහලෙත් මෙතන ආරම්භ කළාද සුමිත ආරම්භ කළා ඇත්තෙම මෙතන. ඩිජිටලයිසේෂන් ගොඩාක් රෝහල්වල ඔයගලන් දන්නවා ඇති පොඩි රෝහල්වල පවා OPD එක පවා ඩිජිටලයිස් කරලා තියෙනවා. ඉතින් අපි මේ ඩිජිටලයිසේෂන් එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ ඩිජිටලයිසේෂන් ප්‍රෝග්‍රෑම් එකට අපි මිලියන ගණන් බිලියන ගණන් ඇතනම වියදම් කරනවා. මේක හරිම කොස්ට්ලි වැඩක්. නෙට්වර්ක් එකට විතරක් යනවා බිලියන ගාන. විශාල වියදමක් අපේ රජයෙන් වැය කරනවා. ඕගලන්ගේ අතේ තමයි මේ රටේ මහ ජනතාවගේ ජීවිතය රැඳී තියෙන්නේ. එතකොට අපි කැමැත්ත අකමැත්ත නෙමෙයි මෙතන තියෙන්නේ, අපේ කම්පිටන්සි එක මෙතන තියෙන්නේ. එතකොට අපි ඔක්කොම ඩොක්ටර්ස්ලා නම්, අපි ඔක්කොම නර්සස්ලා නම්, අපි ඔක්කොම කම්පිටන්ට් වෙන්න ඕනේ. ඒ එන ලෙඩා මම අර කිව්වාගේ ගේට්වෙන් ආවොත් ආපහු නිරුපද්‍රිතව ආපහුෙන් ඒ මනුස්සයා ගෙදර යා යුතුයි. ඒකට ඕගලන් මේ සියලු දෙනාම මේ CPD ඇක්ටිවිටි එක කරන්න ඕනේ.
4: බස්නාහිර සහ සබරගමු පළාත්වලත්, මහනුවර, නොරේලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් අද වැසියද වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අම්පාර, මොන්රාගල මෙන්ම මඩකලප දිස්ත්‍රික්වලද පසු දෙකින් පසු වැසියති වෙහැකි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කන්කසන්තුරේ සිට මන්නාරම හරහා හලවත දක්වා සහ මාතර සිට හම්බුතුර හරහා පුතුවිල දක්වා වන මුහුදු ප්‍රදේශ තවදුරටත් රළුවීමේ හැකියාවක් පවතිනවා. ඒ අනුව ධීවර සහ නාවික ප්‍රජාවට එම මුහුදු ප්‍රදේශවලදී සැලකිලිමත්වන ලෙසයි කල්ගොඩ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. කළුතර තේකවත්ත ප්‍රදේශයේ ඉදිකරමින් පවතින දෙමහල් නිවසකට සවිකිරීම සඳහා රැගෙන තිබූ රුපියල් 112ක් පමණ වටිනා ඉදිකිරීම් උපකරණ තොගයක් සොරකම් කළ සැකකරුවන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ දිවසේ ඉදිකිරීම සඳහා රැගෙන තිබූ ජනෙල්, දොරවල්, රාබු සහ දානකව රූපාංක කට්ටල ඇතුළු උපකරණ තොගයක් සැකකරුවන් මෙසේ සොරකම් කර තිබවයි. සොරක තුපකරණ ප්‍රදේශයේම නිවෙස් වලට රැගෙන ගොස් අලෙවි කර තිබේ දිස්වා ගැනීමට පොලිසියට හැකි වුණා. සැකරුවන් පාරදුර බහිස්ත්‍රවත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. රුපියල් ලක්ෂ 15කට වැඩි වටිනාකමකින් යොත් අයිස් භද්‍රවතුගයක් සමග සැකරුව එක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පොළොන්නරුව බැදිරිගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන ඇති සැකරුගේ වයස අවුරුදු 28ක්. ඔහු විගුරක්ගොඩ ප්‍රදේශයේ සිට බැදිරිගිරිය දක්වා අයිස් ප්‍රවාහන ක්‍රමයේ සිට බවයි පොලිසිය සඳහන් කළේ. අයිස් ප්‍රවාහනයට යොදාගත් අතුරුපැදියද පොලිස් භාරයටගෙන තිබෙනවා. සැකරු ළඟ තිබී අයිස් භද්‍රව ග්‍රෑම් 100ක්ද සුවකරුණා. ඔහු කලක සිට මෙසේ මද්‍රව්‍ය ප්‍රවාහනය කර මැදිරිගිරිය ප්‍රදේශයේ බෙදහන බවටයි පොලිස් විමර්ශනවලදී හෙළිවුණේ. සැකරු හිඟුරක්ගොඩ දිසා අධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසු රැඳුම් නියෝග ලබාගත් බවයි

0: සභා ක්‍රීඩාව අතර වෙළඳ සාකච්ඡා බිඳ වැටීමෙන් අනතුරුවයි. මෙම තීරුබදු පැනවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැනඩා ක්‍රමාත්‍ය මාක් කානිස්තාන් කළේ කැනඩාවට හානි කිරීමට මෙන්ම ඇමරිකාව සහ කැනඩාව බිදාවෙන් කිරීමට ගත් තීරණයක් ලෙස එය හඳුන්වන බවයි. එමෙන්ම නව තීරුබදු පැනවීම වැරදි තක්සේරුවක් බවද කැනඩා ක්‍රමාත්‍යවරයා පවසනවා. සාකච්ඡා අතරතුරදී ඇමරිකාව ප්‍රමාණය ඉක්මවා ඉල්ලීම් සිදු කළ බවත් එවනුවෙන් ඔවුන් ලබා දීමට ඉදිරිපත් වූයේ ඉතා සුළු ප්‍රමාණයක් බවත් කැනඩා ග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දින තරගය දැන් පැවැත්වෙනවා. ඒ කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී කසි වාසි දිනාගත් ඉන්දිය කණ්ඩායම පළමුවෙන් පන්දුර පහර දීමටයි තීරණය කළේ. ඒ අනුව මීට සුළු වේලාවකට පෙර දිව ආහාරය සඳහා තරගේ නතර කළ විට ඉන්දිය කණ්ඩායම කඩු දෙකක් දැවී ලකුණු 88ක් රැස් කරගෙන සිටියා. සෑම පුරවැසියෙකුටම සම අයිතිවාසිකම් සම අවස්ථා රජයේ ප්‍රතිපත්තිය අගමැතිනිය හෙළි කරයි. මූලික රෝහල 82ක හදිසි ප්‍රතිකාර ඒකක වැඩි දියුණු කිරීමට කඩිනම් පියවර. ඇසළ පෙරහරේ පළමු රන්දෝලි පෙරහර අද රාත්‍රියේ. ට්‍රම්ප්ගේ අලුත් තීරුබද්ද වැරදිකරණය කිරීමක් කැනඩා අගමැතිගෙන් චෝදනා. ශ්‍රී ලංකා ඉන්දියා දෙවන ටෙස්ට් ගැටුම ඇරඹෙයි. මේලද ලක්ෂණ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු එකට බලාපොරොත්තු වන්න. දැන් ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් විශේෂාංකය.
1: ජයග්‍රහණයේ රිද්මය සොයා යන ක්‍රීඩා පිළගැස්ම ස්පෝර්ට්ස් ෆ්ලෑෂ්.
2: අයිබෝන් ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනි, ක්‍රීඩාපිටියේ උණුසුම ආරගෙන අද අති ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් ආරම්භ කරන්න සූදානම් වන්නේ. අපේ අද ආරම්භය ජයග්‍රහයි මානසිකත්වයකින් ලබා ගන්නේ. ස්විස්සර්ලන්තයේ පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියේ පිරිමි හෙල්ලවිසි කිරීමේ ඉසව්වෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේස් තරංග සමත් වුණා. ඔහු පිටපිට ජයග්‍රහණ රැසකට උරුමකම් කියාගෙන ඉන්නේ අපේ බලාපොරොන්තුව ඔලිම්පික් ජයග්‍රහණය. කෙසේ නමුත් මේ තරගාවලියේ රන් පදක්කම දෝතර ගන්නට රුමේස් සමත් වුණා. වාර්තා කළ දක්ෂතාවය තමයි මීටර 88.14ක්. එහි දෙවනි ස්ථානයේ හිමි කරගන්න සමත් ඉන්දියාවේ නිරාජ් චොප්‍රා, එවැගේම තුන්වැනි ස්ථානයේට ඇන්ඩර්සන් පීටර්ස්ට එන්නට හැකියාව ලැබුණා. ඉතින් අපි රුමේෂ්ට සුබ ප්‍රාර්ථනා කරනවා ශ්‍රී ලාංකිකයන් හැටියට මේ ජයග්‍රහණ රැල්ලට ඔබේ ඉහළම බලාපොරොත්තුව ඔලිම්පික් සීනියත් සැබෑ කරගන්න ඔබට වාසනාව ලැබෙන්න කියලා අපේ මුල්ම ප්‍රාර්ථනාව. ඊළඟට අපේ අවධානය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පිළිබඳව. මේ තරගාවලියේ අද ආරම්භ වී තිබෙන තරගයේ දෙවැනි තරගයේ අද සිට 27 වෙනිදා දක්වා මේ තරගයේ පැවැත්වෙනවා. SSC ක්‍රීඩාංගණයේ පසුගිය තරගයේ දෙසට අවධානය යොමු කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අමහිරි අත්දැකීමක් ගාල්ලේදී ලැබෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිටිකරුවන්ගේ තිබුණු දුර්වල පන්දුර පහර දීමේ රටාවත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමට පරාජය බැරඳ ගන්න සිද්ධ වුණේ. මුලින්ම පන්දුර පහර දුන්න ඉන්දියානු කණ්ඩායම ලකුණු 462ක් පළමු තරගයේදී ලබා ගන්නවා. ශ්‍රී ලංකාව ලබාගත්තේ ලකුණු 284යි. දෙවැනිම ක්‍රීඩා කරපු ඉන්දියානු කණ්ඩායම ලකුණු 193කට සීමා වෙනවා. ඊට පස්සේ ශ්‍රී ලංකාව ලකුණු 206 ලබා ගත්තේ. ඒ අනුව ලකුණු 165ක දැවැන්ත පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉන්දියානු කණ්ඩායම සමත් වුණා. එදී විශේෂයෙන්ම අපි කතා කළ යුතු ක්‍රීඩකයන් කීප දෙනෙක් ඉන්නවා ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්තාම. නාවක ක්‍රීඩකයන් වැඩි තරඟ සංඛ්‍යාවකට සහභාගී වුණේ නැහැ. සොනාල් දිනූෂ, ඔහු දක්ෂතා අතර කැපිපෙන ක්‍රීඩකයෙක් බවට පත් වුණා. ඒ වගේම කේසර් නුවන්ද, ඒ වගේම ප්‍රභා ජයසූරිය වැනි ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවේ අභිමානයේ යම් තාක් දුරකට රැක ගන්නට හැකියාව ලැබුණු ක්‍රීඩකයන් බවට පත් වුණා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අද තරගයේ 27 වෙනිදා නිමාවට පත් වෙන තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයක් කරගන්නට වාසනාව ලැබෙන්න කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. ඊළඟට මේ දිනවල තවත් කතාබහ ලක්වනවා ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්තාම. හෂාන් තිලකරත්න ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දක්ෂ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඔහු වමතින් පන්දුර පහර දුන්නු ක්‍රීඩකයා. තුන් එරියව් ක්‍රීඩකයෙක්. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරන පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා. ඉතින් ඒක වඩා හොඳ තීරණයක් වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ගත්ත අපි දැක්කා. ඉතින් ඒ නිසා මේ තීරණත් එක්ක මේ වගේ දක්ෂ ක්‍රීඩකයන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිකරණ පුහුණුව සඳහා යොමු කිරීම ඉතාමත් හොඳයි. අපි බලමු කෙසේ නමුත් ශ්‍රී ලංකා ප්‍රතිකරුවන් මේවට අනුගත වෙන්නේ මොන විදියටද කියලා. ඉදිරියේදී සංචාර ගොඩක් ශ්‍රී ලංකා කණ්ඩායමට තිබෙනවා. ඉදිරියේදී ශ්‍රී ලංකාව පාකිස්තානයේ සංචාරය කිරීමට නියමිතයි. ඒ පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුම් දීලා තියෙනවා. දෙනවා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 20x20 තරඟ, ඒ වගේම එක් දින තරඟ, ටෙස්ට් තරඟාවලියක් මේ රටා තුනටම තරඟ තියෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට.

0: පාකිස්තානයේ මුල්ම තරගයේ තියෙන තරග තුනක් 20 තරග තුනක් ඔක්තෝබර් 9 11 සහ 13 රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී ඊළඟට ශ්‍රී ලංකාව පාකිස්තානයේ සහ එංගලන්තයේ තුන්කොන් තරගාවලියක් තිබෙනවා ඔක්තෝබර් 18 සිට ඊළඟට නොවැම්බර් 9 සිට 21 වෙනිදා දක්වා ටෙස්ට් තරගාවලියට පාකිස්තානයේ සමග ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණ දෙන්න තිබෙනවා. ඉතින් ඒ තමයි ඉදිරියට පැවැත්වෙන තරග පිළිබඳවත් අපි තොරතුරු වාර්තා කළේ. ඊළඟ අපේ අවධානය ජාත්‍යන්තර මේසපන්දු සම්මේලනයේ අවුරුදු 11 පාළ බාලකංශයේ ලෝ අංක 1 ස්ථානයේ දිනා ගනිමින් ශ්‍රී ලංකා මේසපන්දු ඉතිහාසයේ ඕනෑම වයස් කාණ්ඩයක ගෝලීය අංක 1 ශ්‍රේණිගත කිරීමට හිමිකම් කියන පළමු ක්‍රීඩකයා විදිහට ඉතිහාසගත වීමට 11වැනි තාවි සමරවීර සමත් වුණා. ඉදිරිදී පැවැත්වෙන ජාත්‍යන්තර තරගාවලිය සහ පුහුණු කඳවුරු මාලාවක් සඳහා දානම් කරන්න සැලසුම් කර තිබෙනවා කියලා ක්‍රීඩා තොරතුරු වාර්තා කර තිබෙනවා. ඉතින් ඒ තොරතුරුත් එක්ක ස්පෝර්ට්ස් ෆ්ලෑෂ් වලින් සමුගන්නා ඔබට ජයග්‍රහී සත්‍යන්තය ප්‍රාර්ථනා කරමින් මම සමීර කාරිමසම්.
1: ජයග්‍රහණී රිද්මේ සොයා යන ක්‍රීඩා පිළගැස්ම ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
2: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: Radio ITN රටට වග කියන රේඩියෝව
1: ජීවිතයට අමාවක ආකලට ඔබ පුන් සඳක්ව එළිය කලාය. කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙන වෙත් පූජාසනයක රැඳිනු වෙනුවට වැස්සක්ව ගිගුමිදී වේලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප හැර

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
6: මගේ බයිකේගේ ටයර්ස් සියට් ප්‍රීමියම් රේන්ජ්නේ රණවිතී උපරිම මයිලේජ් එකත් සහ එක්ස්ට්‍රා ඕඩිනරි පර්ෆෝමන්ස් එකක් දෙන සුපිරි ප්‍රීමියම් ලුක් එකක් සියට් රිප් X5 සහ සුමිට් 5 සියට් දර ඕල් ඉස් යුවර්ස්
7: 10ට වෙනසක් 18ක පෙරලියක් ලඟදීම ලඟදීම ලඟදීම
8: දෙන්නේ මාරාන්තිකයි ඩෙංගු දැඩි අවදානම් කලාප 175ක් රට පුරා 52ක් බස්නාහිර පළාතෙන් ඩෙංගු මර්ධනයට සහ පාලනයට අදාළ තොරතුරු ලබා දීම සඳහා ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියට වතුරුවන් බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දෙන්න 071 79 66 366 ඩෙංගු මර්ධනයට ඔබත් සහාය වන්න ඩෙංගු මාරාන්තිකයි සබුම එක්වෙමු ඩෙංගු පරදමු
9: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: දවල් 12 විනාඩි 45 දැන් වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. අයිදුම් කරුවන් 35,000ක් අතරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
2: අපි සොයන්නේ නුඹේ හඬයි.
1: ලක්හඬ Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01 ලක්හඬ. Live, beat, it's a mix winner.

0: සම අනුග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB ධනනිධානය නුතුරයි රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: මුහුදෙන්වත් කුමනින්වත් උඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන ලොල්ලුන සැමට දැන් දීමයි.
1: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600.
2: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.
3: දහයට වෙනසක්, දහ අටක පෙරලියක්.
4: From the channel that shaped generations, from the stories you grew up with, movies that resonate, musicals that ignite the soul, documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

ശ്രീലങ്കയാണ്.

0: Luck Hunter Radio ITN රටට වග කියන රේඩියෝව
1: ජීවිතයට අමාවක ආකලට ඔබ පුන් සඳක්ව එළිය කලාය කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙන වෙත් පූජාසනයක රැඳෙනු වෙනුවට වැස්සක්ව ගිකුමිදී වියලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප හැරකිය.

අසාධාරණ ලෝකයේ තුල පීඩනයට ගොදුරු වූ සුවහසක් මිනිසුන් වෙනුවෙන් නිර්භයව ගීත කලාව මෙහෙය වූ ඔබ විසින් සමාජයට සිදු කළ මෙහෙවර සදා අමරණීයයි.

0: ඉතින් රාජ්‍ය සේවක ඔබට පිදෙන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600 කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
1: ලඛන මොමදින් ඒසල්
2: සම අනුග්‍රහය
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.
5: සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
6: එහෙල් දාල මෙහෙල් දාල යන අතරින් නවතින්න ඉවිරි සල්ව

0: හැම් දෑවට හිනා වෙවි සින්දුවහන්න ඊවි රයිවි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතුන්ගෙන් අපිට අහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779579
0: සහයෝගීතා අනුග්‍රහය රන්පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන්. පල්ලි ගුරුගේ රන් අය. FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: රටට වග කියන රේඩියෝ
1: දවල් එකයි විනාඩි 24යි.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ නුතරයි. රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
4: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
1: දවල් එකයි විනාඩි 24යි වෙලාව. ලක්කඩ හගෙන ඉන්න IFM 93.5 93.7. අද ගීරශ්මි නැති වුණාට ආඩපලංකව තියෙන හවස 4 වෙනකම්ම ලක්කඩ අහගෙන ලස්සන සිඳු පෙළක්ම රස විඳින්න

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71 711 711 1 දවල් 1:30

0: අයිදුම් කරුවන් 35,000ක් අතුරින් උරිනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
1: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: ලක්කඳ Golden Voice ළඟදීම සතියේ දිනවල දහවල් එකට

0: රටට වග කියන රේඩියෝ
1: ලකඩාගෙන වෙලාව දවල් එකයි විනාඩි 40යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: David Pierce Motor Company within Rajya Sevaka Upada Pidana DPMC Rajya Pranama Amatanna 01114600
1: ඔබ සිහින දකින අනාගතේ රඳා පවතින්නේ ඔබ අදර්ය පදවන සීමාවන් මතයි. සීමා ඉක්මවා නොයන්න.
5: ලොවක් සනසන ඔහු

හඬ ආරෙන් ජෝටි ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය සතියක් ලක්හඬ.

0: Golden Voice. Langa Dima, Satya Dinabala, Dahawal Ekada, Lakani. FM 93.5, FM 93.7, Lakana, Radio ITN.
1: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමිරාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හන්දි තෛලය මුඛ සෝදනය ක්‍රිමිරාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින් පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
2: අසන්දිමිත
3: වාට අද්වෞඩින ඉන්න ඕනේද
4: නෑ මේ මට හිතුණා ඔයාට කැම ටිකක් හදලා දෙන්න ඕනි කියලා.
3: ෂා. නියමයිනේ. ඒත් ඔයා හදනේ කන්න පුළා නේද? ඔයාට සාමාන්‍ය මේ වැඩ බෑනේ.
0: ෂාන් ජයරත්න නිර්මාණයක්. අසන්දිමිත.
5: Now you are trying to be selfish. Don't be that. නෑනට හැමදාම ජීවතුන් අතරේ ඉන්න බෑනේ. හැබැයි මුතේ මං කොහේ හිටියත් හැමදාම හැම මොහොතකම මං ඔයගේ බලාගෙන ඉන්නවා පුතේ.
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න.
2: අසන්දිමිත.

ජීවිතයට අමාවක ආ කලට ඔබ පුන් සඳක්ව එළිය කළාය. කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙන වෙත් පූජාසනයක රැඳිනු වෙනුවට වැස්සක්ව ගිගුම්දී වියලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප

0: ලක්කනේ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ උදේශක ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් කොඩ විතරණ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැනුම් දීමයි
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: යහපත් සබපාකාර සේවාවක් රටතුල ගොඩනැගිය යුතු බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. පසුගිය කාලේ පුරා දේශපාලනඥයන්ගේ ක්‍රියාකලාපයේ හැමවේ සමුපාකාරය විනාශ වූ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඒ සීමා සහිත මොරවක්කුරලේ තේ නිපදවන්නන්ගේ සමුපාකාර සමිතියේ නව පරිපාලන ගොඩනැගිලි කිරීම කටයුතු ආරම්භක අවස්ථාවට එක් වෙමින්
5: සමුපාකාර ව්‍යාපාරයේ නව පුනරුදයක් කරා ගමන් කරමින් තිබෙනවා. කියන්න සතුටුයි ඔබේ සමුපාකාරය එහි ඉදිරියෙන් ඉඳන් සමුපාකාර ව්‍යාපාරයට බලාපොරොත්තු සහ විශ්වාසය හදන වැඩ කරන සමුපකාරයක් කියන එක බොහොම ආඩම්බරයෙන් මම මේ වෙලාවේ මතක් කරනවා. මොකද මට සභාපතිතුමා කිව්වා ගිය අවුරුද්දේ කෝටි 15යි ලාභ කෝටි 12ක් බෙදුවා කිව්වා. රුපියල් 20-30000 ඉඳන් ලක්ෂ 8 දක්වා බෝනස්. සමුපකාරය ලාභ ලබනවා ලාභ සමාජිකයට දෙනවා. පොඩි නෑ රස්සාව 300කට වැඩි දීලා තියෙනවා. අද සාමාන්‍ය අවුරුදු 10ක ඩොලර් මිලියන 150ක් ආයෝජනය කරලා රස්සා 200ක් හදන කම්පැනිකට අවුරුදු 10ක බදු සාන දෙනවා අපේ රටේ. ඔබ අවුරුද්දකට බිලියන 3ක බිස්නස් කරනවා. තේ විකුණන පොඩි එකක් නෙමෙයි. තේ විකුණන සමුපකාරයක්. ඒ නිසා ඔබ විශාල කාර්යභාරයක් ආර්ථිකය කරන සමුපකාරයක්. ඒ නිසා මේ දැන් ඔබට මෙච්චර කල් හයියක් නොවුණා නම් දැන් ආණ්ඩුව ඔබට හයිය වෙමින් තියෙනවා. ආණ්ඩුව තමන්ගේ වැඩපිළිවෙල කොටස්කාරයන් බවට සමුපකාරය පත් කරගෙනමින් තියෙනවා. සමුපකාරය ඇතුලේ හොරකම් වංචා සිද්ධ වෙච්ච ඒවාට අපි ගත යුතු උපරිම ක්‍රියාමාර්ග ගන්නවා. ඒකත් හොරා කරනවා නම් ආපහු කිසි කෙනෙකුට සමාවත් දිය යුතු නැහැ.
0: යුක්රේනයේ හාරුසියා අතර හටගත් ගැටුම් වලින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ ඊයේ දිනේදී රුසියාව යුක්රේනයට එල්ල කළ ප්‍රහාර වලින් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර යුක්රේනය රුසියාවට එල්ල කළ ප්‍රහාර වලින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මේ අතර බ්‍රිතාන්‍ය හා ප්‍රංශය එක්ව යුද මෙහෙයුම් අත්තිරවීම සම්බන්ධයෙන් රුසියාවට බල කිරීම සඳහා නවතම ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බව විදේශ මාධ්‍ය පවසනවා. ඒ සම්බන්ධයෙන් හෙට දිනේදී විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වීමට නියමිතයි. මේරග ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු තුනට
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: බොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: 105 FM 93.7 Lakhana Radio ITN.
1: Satyag Lakhana. දවල් දෙකයි විනාඩි 8යි වෙලාව.

0: Duck Hunter Radio ITN රටට වග කියන රේඩියෝ
1: දවල් 2යි විනාඩි 12යි
2: ඇසෙසු දෙවිලද දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
0: රීදා වයි බී Make it a mix winner.

0: දෝර ගගේ තලන හින හදෙම වි පෙනිල්ලා
1: සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.

0: Lakhanda Radio ITN Ratata Vaga Kiyana Radio
1: 10ට වෙනසක් 18ක පෙරලියක් ලංකතිමා
2: ඔය වයසට ගියා තවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.

0: 때부터 기나와 베비 신두한나 이비 라이비 참앤 자루
1: 사비의 디너벌 사부스 하타르자
2: 사마 안우크라하야
3: 마마난데 마나마 릴렉스
4: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: දවල් 2 විනාඩි 22යි
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: ලක්හඩ

0: අහන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ජීවිතයට අමාවක ආකලට ඔබ පුන් සඳක්ව එළිය කලාය. කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙන වෙත් පූජාසනයක රැඳිනු වෙනුවට වැස්සක්ව ගිගුම්දී වේලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප හැරක

අසාධාරණ ලෝකය තුළ පීඩනයට ගොදුරු වෝ සුවහසක් මිනිසුන් වෙනුවෙන් නිර්භයව ගීත කලාව මෙහෙය වූ ඔබ විසින් සමාජයට සිදු කළ මෙහෙවර සදා අමරණීයයි.

0: අත්‍යන්ත ප්‍රනාන්දු නිර්මාණයක් සමරය.
1: බල්ලට ඇති වැඩකුත් නෑ, හිමින් ගමනකුත් නෑ. උගේ අර පාමිදුරු කල්ලියත් එක්ක ඔය හරියන්නේ නැති.
2: මුදලාලි මාමේ ආටක ගෙන ගන්න විදියක් නැද්ද? ජයම්පති මාමට අමාරුයි. නන්දන හොයාගෙන ආවේ ඒක කියන්න. කොහෙද මේක පිස්සු බල්ලේ ගන්න වැටලානේ?
1: ඕකුන් අම්මලා අප්පලා අඳුරනවා මොනවා කරන්න බෑද බං? අමරයක් නම් තිබුණා, පොඩ්ඩක් හිටපන්කෝ බලන්න. බැති හන්දියෙන් තමයි ගෙන්න ගන්න වෙන්නේ.
2: පුළුවන් නම් ලොකු දෙයක්. මදුත් ගෙදර නෑනේ.
0: සමරය.
3: මහත්තයාට ඒකක් දීලා යන්න යන්න පරක්කු වෙ නේද? ඉන්න තැනක හොයාගන්නත් එපේ.
4: මම වෙන වෙලාවක එන්න. කොහොමත් නම් ටික දවසක් මේ පැත්තේ ඉඳි.
3: බොහොම ස්තුතියි මහත්තයා.
4: වත් ආපු හින්දා මටත් මාංශයෙන් නැතුව ඩ්‍රයිව් කරන්න පුළුවන් වුණා.
0: සති අග රාත්‍රී 9ට ITN බලන්න. සමරය.
5: සති අග ලක්හදේ.

0: ਲੱਖਣ ਲੱਖਾਂ ਵਡਮਾ ਲੱਖਣ ਫਿਰਨ
1: ਦਵਲ ਦੇਖਾਈ ਵਿਨਾਡੀ ਹੱਥ ਲਿਹਾਏ
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාව වෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
3: මම නම් දැන් මානම රිලැක්ස්
4: අනම්ම නම් ගාලා වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්
1: සත්‍යයක ලක්හඩ

0: රටට වග කියන රේඩියෝ
1: දවල් දෙකයි විනාඩි 52යි.
2: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
3: ඇයි කියන්නවෝ නංගි කතා කරන්න ඇත්තේ? එයා මැරිලද?
4: සත කරන්න බපුතේ, පොඩක් කට වහගෙන ඉන්නකෝ.
0: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න.
5: ඉතින් තමුස කොහොමදලු අවුරුදු ගානක් නෙවුව මෙහෙම ඉවසගෙන හිටිය මුත්තික ජීවත් වුනේ. ඇත්තමයි, මගේ නංගි කෙනෙක්ට එහෙම මෙහෙම වුණා නම් මං ඔකව මරාගෙන මැරෙනවා.
4: මටත් තේනවා මං වෙනුවෙන් මරාගෙන මැරෙන්න තරම් මට ආදරේක නයිය කෙනෙක්. ඒත් මොකක්දෝ හේතුවකට හැර හිතේ ශක්තිය දීලා තිබ්බට හැඟට ශක්තිය දෙයු දීලා නැහැ.
0: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

ජීවිතයට අමාවක ආ කලට ඔබ පුන් සඳක්ව එළිය කළාය. කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙන වෙත් පූජාසනයක රැඳිනු වෙනුවට වැස්සක්ව ගිගුම්දී වේලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප හැරක

අසාධාරණ ලෝකයේ තුල පීඩනයට ගොදුරවෝ සුවහසක් මිනිසුන් වෙනුවෙන් නිර්භයව ගීත කලාව මෙහෙයවෝ ඔබ විසින් සමාජයට සිදු කළ මෙහෙවර සදා අමරණීයයි.

0: රඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව පස්වරු තුනයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනඩ තහනය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට දන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ಲಖಂಡಿ ಪ್ರವೃತ್ತಿ ಸಮಗೇನ್ ಮಮ ಸುಲಕ್ಷಣೆ ಉದ್ದೇಶಕ ಇದ್ರಿವೀರ ಪ್ರವೃತ್ತಿ ಸಂಸ್ಕರಣೆಯ ಮನೋಜ್ ಕೊಡ ವಿತಾರಣ
1: ಟೈಮ್ ಪೇಪುವಪ್ ಸಮ ಅನುಗ್ರಹಯ
2: ಎನ್ಎಲ್ಪಿ ಹದಹನ ಲಂಕಾವೇ ವೆಡಿಮ ತ್ಯಾಗಿ ದಿನ ತ್ಯಾಗಿ ಅವಸ್ಥಾ ವೆಡಿ ಮಲುತರಯ್ಯ ಎನ್ಎಲ್ಪಿ ಹದಹನ ಒಬತ್ ಅದಮ ಎನ್ಎಲ್ಪಿ ಹದಹನ ಬಲಾಗನ್
3: ಮುಹುದೆನ್ವ ಕುವನಿನ್ವ ಗುಡುಗೇನ್ನ ಎಪಾ ಕೋಮಗಿನಾವತ್ ಅಲ್ಲನವ ವಿಕುನನ ನೊಲ್ಲುನ ಸಮಟ ದಂದೀಮಾಯಿ
1: ಸಹಯೋಗಿತ ಅನುಗ್ರಹಯ
4: ಸೋನಾಲಿಕಾ ಟ್ರ್ಯಾಕ್ಟರೇಯ ದನ್ ದಿವೈನಪುರ ಅತಿ ಟಿವಿಎಸ್ ಅಲವಿ ನಿಯೋಜಿತಾನ್ ವೆತಿನ್ ಬಟಿನಾ ದೊರತಕಿ ಅಲ್ಮಾರಿಯಕ್ ನೋಮಿಲಿ ಟಿವಿಎಸ್ ಅಗ್ರಿ ಬಿಸ್ನೆಸ್ ವೆತಿನ್ ಸೋನಾಲಿಕಾ ಟ್ರ್ಯಾಕ್ಟರೇಯ
0: විසිදිවන සංශෝධනය තුළින් ජනතාවට කිසිදු බලපෑමක් සිදු නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නරක්කර මහතා පවසනවා. මෙම සංශෝධනය වෙනුවෙන් ජනමත විචාරණයක් පැවැත්වුවහොත් සංශෝධනය අනුමත කරමින් ඡන්දය ලබා දෙන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
5: ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන යාම තමයි දැන් වෙමින් තිබෙන්නේ. දැන් වෙනකොට පෙත්තම් ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට තමන්ගේම බලතල පිළිබඳව ගෙන එන ආණ්ඩු ක්‍රමේ සංශෝධනයක් විභාග කිරීමට බලයක් නොතිබිය යුතුය කියලා කියන අයම තමයි මේ දැන් පෙත්තම් අරගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ. ව්‍යවස්ථාව ජනතාවට බලපාන්නේ කොහොමද? මම කිව්වේ පොදු ජනතාවගේ දෛනික ජීවිතයට අහිතකර ලෙස මේ ව්‍යවස්ථා සංශෝධනය බලපාන්නේ නැහැ. ඒ කියනකොටම තමයි අර කොමියුනිස්ට් පක්ෂය ආදී එක්කයා ගැව්වේ ආණ්ඩුවට පක්ෂව කතා කරන්න ආයේ මොකටද මේ ආවේ කිය. මාත් ඉතින් ඔවා ගණන් නැහැනේ. දැන් නඩු වලට යන මිනිස්සුන්ට එපා වෙලා නඩු වලට ගිහිල්ලාම ඒ නිසා මිනිස්සු බලාපොරොත්තු වෙනවා මේ නඩු ඉක්මනට ඉවර කරගන්න. නඩු ඉක්මනට ඉවර කරගන්නම් මේ විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය වැඩි වෙන්න ඕන. ඉතින් ඒක ගැන කොහොමද මිනිස්සු විරුද්ධ වෙන්නේ? ඒ නිසා මම හිතන්නේ ජනමත විචාරණයක් තිබ්බෝ ජනයා ඒ ජනමත විචාරණයේදී තමන්ගේ කැමැත්ත බල කරාවි මේ ගෙන එන 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය.
0: ජපානයේ හටගත් භූකම්පනයකින් ටෝකියෝ කලාපයට බලපෑම් එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුද්ගලයන් 37 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. බොහෝ දෙනෙක් නිින්දේ සිටියදී භූකම්පනය හටගෙන ඇති අතර එහිදී බියවීම හේතුවෙන් ඇඳෙන් බිමට වැටීමෙන් සහ දිව්‍යාමයේදී ගෘහ භාණ්ඩ දොරවල් වෙල ගැටීමෙන්ද තුවාල ලබා ඇති බව සඳහන් වෙනවා. හටගෙන ඇති භූකම්පනයේ ප්‍රලත්වය රිෂ්ටර් පරිමාණයක 5.9ක්. මෙරක ලක්කර ප්‍රවෘත්ති පස්වරු 4ට
6: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: හවස 3 විනාඩි 14යි.
2: SLT Mobitel fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package එකක් රසක්. SLT Mobitel fiber.

0: සුපදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: සඳමට ඇත්ත කියන්න සඳා ඉන්නේ ප්‍රශ්නක කියලා මම දන්නවා මට නොදන්නව නෙමෙයි මට දැනගන්න ඕනේ ප්‍රශ්නේ මොකද්ද කියලා
6: අනේ නෑ සර් එහෙම ප්‍රශ්නයක් නෑ මට පුළුවන් නම් සර් වර්ක්ෂොප් එකේ නිවාඩුවක් දෙන්න පොඩි කාලයකට
7: ධනංජය සිරිවර්ධන නිර්මාණයක් තාපින් පෙන්නා
5: සඳව බලාගත්තු සීයන්නේ නේද
6: ඔව් සර් අම්මා පොඩි කාලේ නැතුණාට පස්සේ තාත්තා වෙන කෙනෙක් ගියා සාචීසිය තමයි සර් ගොවිතැන් කරලා මම බලාගත්තු කැම්පස් යනකම් මගේ මේ අත් දෙකේම සීයවල් දාලා ඉවරලා අද මේනකම්
7: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න FM 93.5 FM 93.7 Lakhana Radio ITN
8: හවසතුනයි විනාඩි 16යි වෙලාව FM 93.5 FM 93.7 ලැකරහන් හිටිය ඔයා දවල් එකේ ඉඳන්ම තව හවස 4 වෙන තව පොඩි වෙලාවක් තියෙනවා අද පුලංකම තියෙන මේ හිටපු විදිහටම මාත් එක්ක ඉන්න හවස 4 වෙනකන්

0: ਲੱਖਾਂ ਦੇ ਲੱਖਾਂ ਵਟਾਵਾਂ
1: ආයුධම් කරුවන් 35,000ක් අතරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
2: අපි සොයන්නේ නුඹේ හඬයි.
3: ලක්කඳ Golden Voice
1: ළඟදීම සතියේ දිනවල 10:00 එකට ලක්කඳ.
3: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
4: හවස 3 විනාඩි 22යි.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ලොවක් සනසන ඔබ

0: හඬ ආරුචි ඉරිදා රාත්‍රි 7ට හිමාලික ජෝති රාත්‍රිය සතියක ලක්හඬ
1: හවස 3:23

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මිනිස්සු එක්ක තෝරගන්න

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.
2: හවස 3:30යි.

ජීවිතයට අමාවක ආකලට ඔබ පුන් සඳක්ව එළිය කළාය. කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙන වෙත් පූජාසනයක රැඳිනු වෙනුවට වැස්සක්ව ගිගුම්දී වියලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප හැර

අසාධාරණ ලෝකය තුළ පීඩනයට ගොදුරු වෝ සුවහසක් මිනිසුන් වෙනුවෙන් නිර්භයව ගීත කලාව මෙහෙය වූ ඔබ විසින් සමාජයට සිදු කළ මෙහෙවර සදා අමරණීයයි.

0: Luck Hunter Radio ITN
1: රටට වග කියන රේඩියෝ
2: හවස 3 විනාඩි 40යි
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: මේෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර
6: මාට මීට කලින් මීටල අලයන්නේ
7: මන්නං එදාරය ගෙදර දැකපු ගමන් අය වඳුන ගත්තා
6: ඉතින් පිස්සු කියන්න එපැයි
7: එහෙම කියන්න බෑනේ ඒතොර මං බයික් වෙනවනේ
8: මං බෝඩිමට ආවට කමක් නෑ නේද
9: අයියෝ කිසි ප්‍රශ්නයක් නෑ ඔයා එන්නාන්ටි මං ඉන්නානේ
8: මට එතකොට මේ අර ඕගොල්ලෝ බලාගන්න එක්කෙනත් එක්කත් පොඩ්ඩක් කතා කරලා යන්න පුළුවන්නේ පුතේ
9: ඒක හොඳයි ආන්ටි මම රාජවංශටත් කියන්න
5: සතියේ සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න
0: Channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
2: සතියක ලක්හඬ හවස 3:42 දැන්

0: ਲੱਖਣ
1: ජීවිතයක් නැති කර ගැනීමට කතවන්නේ තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදී ප්‍රවේශම් වන්න.
2: FM 93.7 Lakhana Radio ITN
3: ජීවිතයේ අමාවක ආකලට ඔබ පුන් සඳක්ව එළිය කලාය. කෞසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙන වෙත් පූජාසනයක රැඳිනු වෙනුවට වැස්සක්ව ගිකුමිදී වියලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප හැර

සාධාරණ ලෝකයේ තුල පීඩනයට ගොදුරවෝ සුවහසක් මිනිසුන් වෙනුවෙන් නිර්භයව ගීත කලාව මෙහෙයවෝ ඔබ විසින් සමාජයට සිදු කළ මෙහෙවර සදා අමරණීයයි.

0: ಜಾತಿ ಯಶೋರಾವಿಯ ಆಚಾರ್ಯ ನಂದಾ ಮಾಲಿನಿಯನೇ ಒಬ್ಬಟ ನಿವನಿನ್ ನಿವೆನ್ನಟ ಸುಭಕವನ್
1: තුනයි විනාඩි 54යි වෙලාව. හතරට කිටු නිසා එනවා අදට ගෙහින් එන්න. අද සුබ දවසක්.

0: ಲಕ್ಕಣೆ ಪ್ರವೃತ್ತಿ ಸಮಗೇನ್ ಮಮ ಸುಲಕ್ಷಣೆ ಉದ್ದೇಶಕ ಇದ್ರವೀರ ಪ್ರವೃತ್ತಿ ಸಂಸ್ಕರಣೆಯ ಮನೋಜ್ ಕೊಡವಿ ತಾರಣ
1: ಟೈಮ್ ಪೇಪುವ ಸಮ ಅನುಗ್ರಹಯ
2: ಎನ್ಎಲ್ಪಿ ಹದಹನ ಲಂಕಾವೇ ವೆಡಿಮ ತ್ಯಾಗಿ ದಿನ ತ್ಯಾಗಿ ಅವಸ್ಥಾ ವೆಡಿ ಮಲುತರಯ್ಯ ಎನ್ಎಲ್ಪಿ ಹದಹನ ಒಬತ್ ಅದಮ ಎನ್ಎಲ್ಪಿ ಹದಹನ ಬಲಾಗನ್
3: ಮುಹುದೆನ್ವ ಕುವನಿನ್ವ ಗುಡುಗೇನ್ನ ಎಪಾ ಕೋಮಗಿನಾವತ್ ಅಲ್ಲನವಾ ವಿಕುನನ ನೊಲ್ಲು ಸಮಟ ದನುದೀಮಾಯ
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ උදෙසා ආදිවාසී ජනතාව සෑම වසරකම සිදු කරන මේ පැණි පූජාව අද පැවැත්ුණා සෙංකඩගල ඇසළ පෙරහර මංකල්ලයට සමගාමීව මෙම පූජාව පැවැත්වෙන අතර ඒ සිදු කෙරෙන්නේ පළමු රන්දෝලි පෙරහර විදුලි සංචාරය කරන දිනේ පෙරවරුවේදී. මෙවැනි පූජාව වෙනුවෙන් ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වනිලැත්තන් ප්‍රධාන පස්දෙනුකින් සමන්විත ආදිවාසී කණ්ඩායමක් මහනුවර ශ්‍රී දළදා මාලිගයට පැමිණියා. දේවඩ නිලමේ ප්‍රදීප් ළඟ දැල මහතා විසින් ඔවුන් පිළිගැනීමෙන් අනතුරුවයි දළදා සමිතුන් වෙනුවෙන් මීපැණි පූජාව සිදු කෙරුණේ. මෙම සාම්ප්‍රදායික පූජාවෙන් අනතුරුව පළමු රන්දෝලි පෙරහර නැරඹීම සඳහා ආදිවාසී නායකයා ප්‍රධාන එම ජනතාව සහභාගී වීමට නියමිතයි. ඇමරිකාවේ ආර්ථික යුද්ධයක් ඇති කිරීමේ උත්සාහයට සහාය ලබා දීම සම්බන්ධයෙන් ඉරානය තම අසල්වැසි රටවලට අනතුරු අඟවා තිබෙනවා. ඉරානයේ ආර්ථික වශයෙන් හුදකලා කිරීමට හා රජය දුර්වල කිරීමට ඇමරිකා ජනාධිපතිවරයා දැඩි තර්ජනයක් සිදු කරන පසුබිමකයි ඉරානය මෙම අනතුරු අඟවීම සිදු කර ඇත්තේ. ඉරාන ආර්ථිකය අඩපඩ කිරීමේ ඇමරිකා උත්සාහයට සම්බන්ධ වූ හොත් අසල්වැසි රටවල් සතුරන් ලෙස සැලකෙන බව ඉරානය නිවේදනය කළා. ඔවුන් තම ඉලක්කයන් බවට පත්වනු ඇති බවටයි ඉරානය අනතුරු අඟවා තිබෙන්නේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට
1: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ සතියග ලක්කඳ
1: සතියග ලක්කන අගෙන ඉන්න වෙලාව හවස 4:03යි.

0: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සැමට දැන් දීමයි ඉවරයි

හවස 4 විනාඩි 15 වෙලාව මේ ඉරිද සතිය අන්තය. මේ සතිය වගේ නොවුනත් මේ සතිය අන්තය ටිකක් අපි හිතුවට වඩා වෙනස් සතිය අන්තයක් වෙනවා නේද? එතමයි ශ්‍රී ලංකාවේ ගීත ශිල්පී නොමියනේ දෝන්කාර හඬ. අවිශාරද ආචාර්ය නන්දා මාලනිය. එතුමිය මේ නම් සමුගෙනදී නවසන් අද එතුමියගේ ජන්මදිනය වෙනවා. ඉතින් 83 වියට පාතියන්නට කලින් එතුමිය 82 වියෙන්ම මේ ලෝකේ හැරදාලා යනවා. ඉතින් ඇය කියපු ගයපු මේ ගීත ගොන්න අතරින් අපේ ජීවිතේ තදින්ම බැඳලා තියෙන ගීත ගොන්නක් අපිට මෙහෙම කිව්ව ගමන් මතක් වෙනවා නේද? ඉතින් මේ ගීත අප ආපහු ඇහෙන්නේ එතුමිය කියපු ඒ පටිගත කළ හඬින්ම පමණයි. ඉතින් ඇය නැවත සජීවී විදිහට අප ඉදිරියේ ඇය ගයන්නේ නැත. ඉතින් එතුමිය දිනාගත් සම්මාන එහෙම නැත්නම් එතුමියගේ ජනප්‍රියතාවෙන් පමණක් නෙමෙයි. එතුමිය ගීත ගොඩක් වෙලාවට ගීතය ආභරණයක් කරගෙන සමාජයේ තියෙන යථාර්ථය හෙළි කරන්න, ඒ විතරක්ම නෙමෙයි පීඩිත ජනතාවගේ වේදනාව ඒකට හඬක් නගන්න එතුමිය හරි හැටි මහන්සි වුණා. ඉතින් එතුමියගේ හරි ලස්සන ගීතයක් මම තෝරගෙන තියෙනවා. එතුමිය ලියුවා හරි ගීත හරි ගොන්නක් එක පැලට හරි විදිහට රස විඳින්න පුළුවන් විදිහට. කුරුටු ගෑපු ගී පොතේ කුරුටු ගී හරියට කෑ ගසා අඬනවා. අම්මා මේ ලොකේ නෑ වගේ. ඉතින් ඒ ගී පොතේ කුරුටු ගීවල අයිතියත් දැන් ගුවන් අඹරටම ගිහිල්ලා අවසන්. ඉතින් නන්දා මාලිනී ඔබට සුභ ගමන්. මේ ලස්සන ගීතය එතුමිය වෙනුවෙන්ම තෝරාගත්තේ.

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වන දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
2: ලක්හඬ මොනින් දේසල්
3: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: ඇසේ සුද ඇවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහඬ බලා ගන්න
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

ජීවිතයට අමාවක ආකලට ඔබ පුන් සඳක්ව එළිය කළාය. කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙන වෙත් පූජාසනයක රැඳෙනු වෙනුවට වැස්සක්ව ගිගුමිදී වේලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප හැර

ජාති යශුරාවිය ආචාර්ය නන්දා මාලිනියනි, ඔබට නිවනින් නිවෙන්නට සුභ ගමන්. නිවනින් නිවෙන්නට සුභ ගමන්.

0: දවස 4 විනාඩි 40යි.
1: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB දනඩ තහනිය ලොතරයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 01176979579.

0: මම නම් දැන් මානම රිලැක්ස්.
1: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: ජීවිතයට අමාවක ආකලට ඔබ පුන් සඳක්ව එළිය කළාය. කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙන වෙත් පූජාසනයක රැඳිනු වෙනුවට වැස්සක්ව ගිකුමිදී වියලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප හැරකි.

0: වෙලවසවසපහයි
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: ඇසේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
4: FM 93.5 FM 93.7 ලකන Radio ITN Satyaga Lakhanda

0: අවුරුදු 5 විනාඩි 8යි.
1: ජීවිතයේ අමාවක ආකලට ඔබ පුන් සඳක්ව එළිය කලාය. කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙන වෙත් පූජාසනයක රැඳිනු වෙනුවට වැස්සක්ව ගිගුමිදී වියලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප හැර

අසාධාරණ ලෝකයේ තුල පීඩනයට ගොදුරු වූ සුවහසක් මිනිසුන් වෙනුවෙන් නිර්භයව ගීත කලාව මෙහෙය වූ ඔබ විසින් සමාජයට සිදු කළ මෙහෙවර සදා අමරණීයයි.

ජාති යශුරාවිය ආචාර්ය නන්දා මාලිනියනි, ඔබට නිවනින් නිවෙන්නට සුභ ගමන්.

0: ශ්‍රීලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව තල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව තල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දළ දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
1: එසිට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.

0: දෑවට දිනා වෙවි සින්දුවහන්න ඊවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන්ට්‍රිය වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: සහයෝගීතා අනුග්‍රහය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
4: FM 93.5 FM 93.7 ලකනා

0: Radio ITN
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගිදෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

ජීවිතයට අමාවක ආකලට ඔබ පුන් සඳක්ව එළිය කළාය. කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙන වෙත් පූජාසනයක රැඳිනු වෙනුවට වැස්සක්ව ගිකුම්දී වියලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප

සාධාරණ ලෝකයේ තුල පීඩනයට ගොදුරවෝ සුවහසක් මිනිසුන් වෙනුවෙන් නිර්භයව ගීත කලාව මෙහෙයවෝ ඔබ විසින් සමාජයට සිදු කළ මෙහෙවර සදා අමරණීයයි.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
2: 10ට වෙනසක්. 18ක පෙරලියක්.
3: ලංකදීප.

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
1: ඩුබයි වලදී ඇල්ලූ රතු වරෙන්තුකාර බස් ලලි දිවයිනට හෙට රැගෙන එයි. නමවන පාර්ලිමේන්තුවේ අවසන් අවුරුදු දෙකේදී කතානායකටත් නිලධාරීන්ටත් අසීමිත ඉන්ධන දීමනා. මූලික රෝහල් 82ක හදිසි ප්‍රතිකාර ඒකක වැඩි දියුණුවට කඩිනම් පියවර. ඇසළ පෙරහැරේ පළමු රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ. ඊශ්‍රායලයට සම්බාධක පනවන්නේ හිටපු රාජ්‍යතාන්ත්‍රිකයින්ගෙන් දැඩි බලපෑම්.
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයිෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවෙතින් නවීන තාක්ෂණයේ නා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 Heavy Duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 Heavy Duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මම නම් දැන් මානම රිලැක්ස්.
4: අනම්ම නම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: ජීවිතයට අමාවක ආකලට ඔබ පුන් සඳක්ව එළිය කළාය. කවුසිලුමිනේ කවියක්ව ඔබ කුකවියන්ට

ප්‍රේමයේ සඳ එළිය යොවුන් වසන්තයට කැඳවාගෙන වෙත් පූජාසනයක රැඳිනු වෙනුවට වැස්සක්ව ගිගුමිදී වියලි ගම්බිම් වලට ඉහලින් ඇතහැලේ සුතු ඔසරියම හැද සදහටම ඇය අප

අසාධාරණ ලෝකයේ තුල පීඩනයට ගොදුරවෝ සුවහසක් මිනිසුන් වෙනුවෙන් නිර්භයව ගීත කලාව මෙහෙයවෝ ඔබ විසින් සමාජයට සිදු කළ මෙහෙවර සදා අමරණීයයි.

0: රිය පැදවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
1: සේසු දැවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජී අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.

0: හඬ ආරෙන්ගේ ජෝඩි ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
1: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN සතියගේ ලකන

0: හඳ හඳ ඔබත් අදම NLB හඳ හඳ බලා ගන්න.
1: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරම හරගම

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: ප්‍රවෘත්ති සිරස්තල
3: ඩුබයි වලදී ඇල්ලූ රතු වරෙන්තුකාර බස්ලලේ දෙවිනට හෙට රැගෙන එයි. නවවන පාර්ලිමේන්තුවේ අවසන් අවුරුදු දෙකේදී කතානායකටත් නිලධාරීන්ටත් අසීමිත ඉන්ධන දීමනා. මූලික රෝහල් 82ක හදිසි ප්‍රතිකාර ඒකක වැඩිදියුණුවට කඩිනම් පෙවර. සෑම පුරවැසියෙකුටම සමයිතිවාසිකම් සම අවස්ථා රජයේ ප්‍රතිපත්තිය අගමැතිනිය හෙළි කරයි. ඇසළ පෙරහැරේ පළමු රන්තුලි පෙරහැර අද රාත්‍රියේ. නිහඬ වූ ජාතියේ යශෝරාවේ වෙනුවෙන් නිහඬ වුණු SSC. ඊශ්‍රායලයට සම්බාධක පනවන්නේ හිටපු රාජතාන්ත්‍රිකයන්ගෙන් දැඩි බලපෑම්.
2: ලක්කඳ දේශීය ප්‍රවෘත්ති.
3: ලක්කඳ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ගෑන් දුෂන්ත. ප්‍රවෘත්ති සංස්කරණයේ මනෝජ් ගොඩවිතාරණ. ඩුබයිහිදී අතරංගුටගත් සංවිධානාත්මක අපරාධ කලි සමාජිකයෙකු වන ලලිත් කන්නංගර නොහොත් බස්ලලිත් නැමැත්තා හෙට දිනේදී මෙරටට රැගෙනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා. බස්ලලිත් ඩුබයිහිදී අතරංගුට ගැනුනේ පසුගිය ඔක්තෝබර් මාසයේදී. රවිඳු සංකද සිල්වා හෙවත් බුරුමුණා නැමැත්තා ලවා 2022 වසරේ හංවැල ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකු උගහතනය කිරීම 2023 වසරේ සැප්තැම්බර් 30 හංවැල්ල නෙළුවත තුඩුවේදී තවත් ව්‍යාපාරිකයෙකු උගහතනය කිරීම 2023 වසරේදී මන්න රොෂාන් නැමති සංවිධානාත්මක අපරාධකරු සහ ඔහුගේ මිතුරෙකු උගහතනය කිරීම යන චෝදනා ඔහුට එරෙහිව එල්ල වී තිබෙනවා. ඊට අමතරව 2024 වසරේදී තවත් පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම සහ 2025 වසරේ අගෝස්තු 12 හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව වෙඩිතබා ඝාතනය කිරීම වෙන්ම එම වසරේදීම ජූලි 6 වනදා කොටහැර පොඩ්ඩා සහ දෙමඩකොඩ රුවන් යන සංවිධානාත්මක අපරාධකරුවන් කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී ඝාතනය කිරීමට උත්සාහ කිරීම යන චෝදනාද බස්ලලිත් නැමැත්තාට එල්ල වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. කිසිදු පුරවැසියෙකුට මග නොහැර සියලු දෙනාට සම අයිතිවාසිකම් සහ සම අවස්ථා තහවුරු කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. වරප්‍රසාද ඇති අයට පමණක් සීමා වී තිබූ ජනාධිපති අරමුදලද සියලු ජනතාවට සෙත සලසන අරමුදලක් බවට පත්කිරීමට වත්මන් ජනාධිපතිවරයා පියවරගත් බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.
4: අද දවස අපි සියලු දෙනාටම හරිම විශේෂ දවසක්. ඒ විශේෂත්වය තමයි ඔබේ ධෛර්යය සහ ඔබේ අදිෂ්ඨානය. ජනාධිපති අරමුදලෙන් අද මේ කරන්නේ ඒ ධෛර්යය සහ ඒ අදිෂ්ඨානයට උපහාරයක්. ඔබට මේ ලැබෙන උපහාරය තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබ පසුපස එන තවත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දහස් ගණනක් ඔබ ආදර්ශයට අරගෙන ඉදිරියට එයි කියලා. ඔබ වේදනාවෙන් ඉන්නවා ඇති. ඔබව ප්‍රතික්ෂේප වෙච්ච අවස්ථා ඕනවටත් වඩා ඇති. ඔබේ කතාව තුලින් අපිට පෙන්නුම් කරන්නේ සාර්ථකත්වය කියන එක තනි ගමනක් නෙවෙයි. ජනතාවගෙන් ගොඩක් දුරස් වෙලා තිබ්බ ජනාධිපති අරමුදල ජනතාව වෙතට ගේන්න නායකත්වය දුන්න ජනාධිපතිතුමා ඇතුළු ඒකට මඟ පෙන්වන සියලු දෙනාටත් මම ස්තුතිවන්ත වෙනවා. ජනාධිපති අරමුදල කියන්නේ වරප්‍රසාද තියෙන අයට තවත් වරප්‍රසාදයක් කියන ඒ අමිහිරි අතීතයට තිතක් තියලා ජනතාව වෙත මේක ලබා දෙන්න පුළුවන් වීම ගැන මම හිතන්නේ අපි සියලු දෙනාම සන්තෝෂ වෙන්න පුළුවන්. ඒත් හරහා කිසිවෙක් අතහරින් නැති සියලු දෙනා එකතු කරගත් සියලු දෙනාටම සමානාත්මතාවය සංකල්පයක් හැටියට නෙවෙයි ක්‍රියාවෙන් භාවිතාවෙන් ඒ සමානාත්මතාවය දැනෙන සමාජයක් ගොඩනගන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. නාබාධ සහිත පුද්ගලයන් අපිට වටිනවා, අපේ කොටසක්, අපි දකිනවා කියන ඒ පණිවිඩය ශක්තිමත්ව සමාජගත කරන එක තමයි වැදගත්ම දේ කියලා මම හිතනවා.
3: අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මේ බව සඳහන් කළේ යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවයකට එක්වෙමින්. අබාධ සහිත විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගැයීමට ජනාධිපති අරමුදල මගින් සංවිධාන කළ සරසවි දිරියෝ අභිමන් ශිෂ්‍යත්ව ප්‍රධානය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ශිෂ්‍ය ශිෂ්‍යාවන් 75 දිනෙකුට ඇගයීම් සහතික සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශිෂ්‍යත්ව පිරිනැමීමටයි එහිදී පියවර ගත්තේ. දිවයිනේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ආබාධ සහිත සිසු දරු දැරියන් සිළු දෙනා වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. 9 වන පාර්ලිමේන්තුවේ අවසන් වසර දෙක තුළදී කතානායකවරයා තුළු නිලධාරීන් රැසකට අසීමිත ඉන්ධන දීමනා ලබා දී ඇති බව විශේෂ විගණනයකින් අනාවරණය වී තිබෙනවා. 2019 වසරේ ආරම්භ වූ 9 වන පාර්ලිමේන්තුවේ අවසන් වසර දෙක තුළදී කතානායක, නියෝජ්‍ය කතානායක, කාරක සභා නියෝජ්‍ය සභාපති සහ පාර්ලිමේන්තුවේ මහලිකම් ඇතුළු නිලතල දැරූ ඉහළ නිලධාරීන්ට අසීමිත ඉන්ධන දීමනා ලබා දී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. විගණන වාර්තාවට අනුව 2023 වසරේදී කතානායකවරයා ඉන්ධන ලීටර 3994ක්ද 2024 වසරේදී ඉන්ධන ලීටර 6122ක්ද භාවිත කර ඇති බව සඳහන්. ඒ 2022 වසරට සාපේක්ෂව 66% සහ 155% වැඩිවීමක් ලෙසයි සැලකෙන්නේ. කැබිනට් නොවන අමාත්‍ය දුරයකට සමගාමීව නියෝජ්‍ය කතානායක දුරය සඳහාද කිසිදු සීමාවකින් තොරව ඉන්ධන නිකුත් කර ඇති බව විගණන වාර්තාවේ දැක්වෙනවා. නියෝජ්‍ය කතානායක දුරයට පහලින් ඇති තනතුරක් ලෙස කාරක සභා නියෝජ්‍ය සභාපති දුරේ හඳුනාගෙන ඇති අතර එම තනතුර සඳහාද කිසිදු සීමාවකින් තොරව ඉන්ධන නිකුත් කර ඇති බවයි වාර්තාවේ සඳහන් වන්නේ. යනුව 2023-2024 කාල සීමාවේදී නියෝජ්‍ය කතානායකවරයාගේ පෞද්ගලික මෝටර රථ සඳහා රුපියල් 85,45,037ක වටිනාකමකින් යුත් ඉන්ධන ලීටර 21,299ක් නිකුත් කර තිබෙනවා. ඊට අමතරව නියෝජ්‍ය කතානායකවරයා භාවිත කළ නිල මෝටර රථ තුනෙහි ධාරිතාව ඉක්මවා යන පරිදි ඉන්ධන භාවිත කර ඇති බවයි සඳහන් වන්නේ. මේ අතර 2024 වසරේ සිට මේ දක්වා පාර්ලිමේන්තු මහලිකම්වරයාගේ වැටුප සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන නොමැති බවයි වාර්තා වන්නේ. 2024 නොවැම්බර් 30 දින ඇති හැන්සාඩ් වාර්තාවේ මහලිකම්වරයාගේ දීමනා හා වැටුප අනිකුත් රාජ්‍ය නිලධාරීන්ගේ හිමිකම්වලට අනුකූලව ආයතන සංග්‍රහය හරහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුව ලබා දිය යුතු බව සඳහන්. එහෙත් එම ක්‍රියාපටිපාටිය අනුගමනය කර නොමැති බවයි විගණන වාර්තාවේ දැක්වෙන්නේ. එහි ප්‍රතිඵලයක් ලෙස පාර්ලිමේන්තු මහලිකම්වරයාට සීමාවකින් තොරව ඉන්ධන නිකුත් කර තිබෙනවා. විගණන වාර්තාවට අනුව නියෝජ්‍ය මහලිකම්වරයා, සහකාර ලේකම්වරයා සහ අනිකුත් දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට තම නිල ගමන් සඳහා සීමාවකින් තොරව ඉන්ධන නිකුත් කිරීමටයි කටයුතු කර ඇත්තේ. එමෙන්ම නියෝජ්‍ය මහලිකම්වරයාගේ සහ සහකාර මහලිකම්වරයාගේ පෞද්ගලික භාවිතය සඳහා කිලෝමීටර 1200ක හා කිලෝමීටර 960කට සරලන පරිදි ඉන්ධන නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. මූලික රෝහල් 82ක හදිසි ප්‍රතිකාර ඒකක වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. එම කටයුතු කඩනමින් සිදුවන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසිල ගුණවර්ධන මහතා සඳහන් කළේ. ඒ හලාවත මහරෝහලේ පැවති වැඩසටහනකදී අදහස් දක්වමින්
5: සෞඛ්‍ය ශිෂ්ටම ගත්තොත් අපි ඩිජිටල්කරණය කිරීම පිළිබඳව ලොකුවට කතා කරනවා. ඩිජිටලයිසේෂන් මෙතන මේ රෝහලේ මෙතන ආරම්භ කළාද? සුමිත ආරම්භ කළා ඇත්තෙම මෙතන. ඩිජිටලයිසේෂන් ගොඩාක් රෝහල් වල ඔයගලන් දන්නවා ඇති. පොඩි රෝහල් වල පවා OPD එක පවා ඩිජිටලයිස් කරලා තියෙනවා. ඉතින් අපි මේ ඩිජිටලයිසේෂන් එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ ඩිජිටලයිසේෂන් ප්‍රෝග්‍රෑම් එකට අපි මිලියන ගණන් බිලියන ගණන් ඇතනම වියදම් කරනවා. මේක හරිම කොස්ට්ලි වැඩක්. නෙට්වර්ක් එකට විතරක් යනවා බිලියන ගාණක්. විශාල වියදමක් අපේ රජයෙන් වැය කරනවා. ඕගලන්ගේ අතේ තමයි මේ රටේ මහ ජනතාවගේ ජීවිතය රැඳී තියෙන්නේ. එතකොට අපි කැමැත්ත අකමැත්ත නෙමෙයි මෙතන තියෙන්නේ, අපේ කම්පිටන්සි එක මෙතන තියෙන්නේ. ඒකට අපි ඔක්කොම ડોක්ටර්ස්ලා නම්, අපි ඔක්කොම නර්සස්ලා නම්, අපි ඔක්කොම කම්පිටන්ට් වෙන්න ඕනේ. ඒ එන ලෙඩා මං අර කිව්වා වගේ ගේට්වෙන් ආවොත් ආපහු නිරුපද්‍රිතව ආපහු මේ මනුස්සයා ගෙදර යා යුතුයි. ඒකට ඕගලන් මේ සියලු දෙනාම මේ CPD ඇක්ටිවිටි එක කරන්න ඕනේ.
3: අසීන් සංවිධානයේ රටවල් අතර වෙළඳාම සහ ආයෝජන සංචාරක කර්මාන්තය, අධ්‍යාපන හා සංස්කෘතික ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම රජයේ අරමුණ බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ඒ අසීන් කුයිසන්ස් වීක් 2026 ආහාර ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ප්‍රදර්ශනය කොළඹ දී සතියක් පුරා පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව තුල මෙම ප්‍රදර්ශනය සංවිධානය කිරීම සම්බන්ධයෙන් ආසියානු දූත මණ්ඩලයේ සභාපතිනි ට්‍රින්ටි ටම් මහත්මියට මෙන්ම ආසියානු රටවල තානාපතිවරුන්ට අමාත්‍ය විජිත හිරත් මහතා සිය ස්තුතිය පළ කළා. සමාරම්භක උත්සවය සඳහා ආසියාතික රටවල තානාපතිවරුන් මෙන්ම රාජතාන්ත්‍රික නිලධාරීන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය විජිත හිරත් මහතා
6: ආසියාතික රටවල් සමග ශ්‍රී ලංකාවට තිබෙන්නේ භෞගෝලික සම්බන්ධතාවන්ගෙන් එහා ගිය වටිනාකම් හුවමාරු කරගත් ඉතිහාසයක්. එවැගේම වෙළඳාම සංස්කෘතික මෙන්ම ශේෂ්ත්‍ර ගණනාවක් තුල අපේ මානව සම්බන්ධතා පවත්වනවා. එම සම්බන්ධතා අද අපි සමරන්නේ මේ සම්බන්ධතාවන්හි සරලමාකාරය වන ආහාරවල විවිධත්වය සමගින්. එමෙන්ම සංස්කෘතියේ අංගයක් ලෙසත් ආහාර හඳුන්වන්න පුළුවන්. රාජතාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ කිරීමට පෙර මානව සම්බන්ධතා ආරම්භ කිරීමටත් ආහාර ඉවහල් වුණා. වෙළඳ හා ආයෝජන ඇතුළු ශේෂ්ත්‍ර රැසක ගැඹුරු සහයෝගීතාව ඇති කර ගැනීමට අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.
7: Education, culture and above all in building stronger connections between our peoples.
3: සිය අසමසම හඬ පෞරුෂයෙන් රටක් සනසූ අසහාය ගායන ශිල්පිනී විශාරද ආචාර්ය නන්දා මාල්නීය ඊයේ පසුරු වේදයෙන් සමුගත්තා. ඒ තවත් යුග ගණනාවක් වෙනුවෙන් ඇගේ නිර්මාණ සහ කලකී දෑ ඉතිරි කරමින් ප්‍රේමය විරහව සමාජ අසාධාරණයේ ඇතුළු සමාජයේ විවිධ පැතිකඩයන් විවරණය කරමින් ජනහදවත් ප්‍රඥාවෙන් පුරවාලු ඒ අසහාය ගායන ශිල්පිනියගේ 83 වන ජන්මදිනය අදට යෙදී තිබෙනවා.

ශ්‍රීලාංකීය ගායන ශේෂ්ත්‍රයේ ප්‍රමුඛතම හඬ පෞරුෂය බව යලි යලි තහවුරු කළ ආචාර්ය විශාරද නන්දා මාලනිය පසුගිය බ්‍රහස්පතින්දා සිය ජීවන ගමන නිම කළා. ඒ දෛවෝපගත ලෙස ඇයගේ 83 වන උපන්දිනයට දින 3ක් තිබියදී ගුවන් විදුලියේ ළමා මණ්ඩපෙන් සිය ගායන දිවි ආරම්භන නන්දා මාලනිය බුදුසහතු ගීතය පළමු වරට ගායනා කළා.

එතැන් සිට ඇසිය ජීවිතේ අවසාන මොහොත දක්වාම ප්‍රේමය, විරහව, සමාජ අසාධාරණය, තරුණ පීඩනය ඇතුළු අංශ ගණනාවක් ඔස්සේ සිය නිර්මාණ සිදු කළේ නන්දා මාලනිය මෙරට සංගීත ලෝකයේ යශෝ රාවිය බවට තහවුරු කරමින්. ඊයේ පසුබරුවේ ඇය සිය අවසන් සුසුම වාතලයට මුසු කළේ ඇයට ආතරේ කළ සුවහසක් ජනතාවගේ සෝසුසුම් මතී.

ඇයගේ 82 ජන්මදිනයේදී ඇයට ගෞරවය පිරිනමමින් ශ්‍රී ලංකා ගුවන්විදුලියේ මැතිරියක් නන්දා මාලිනිය නමින් නම් කෙරුණා.

0: මේ අතර ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද පෙරවරුවේ ආරම්භ වෙද්දී කණ්ඩායම් දෙකම විනාඩියක නිශ්ශබ්දතාවයක් පළ කරමින් දැයින් සමුගත් නන්දා මාලිනිය සිහිපත් කිරීමට කටයුතු කළා. නිරිත දිග ප්‍රදේශය ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට අනිද්දා සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඊට අමතරව උතුර උතුරු මැද සහ නැගෙනහිර ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය තවදුරටත් ඉහළගේක පවතින බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින් වික්‍රමසූරිය මහතා පෙන්වා දෙන්නේ.
1: විශේෂයෙන්ම බස්නාහිර වෙරළබඩ ප්‍රදේශවල, ඒ කියන්නේ අපි ගත්තොත් ගාල්ල සිට කොළඹ හරහා උත්තලම කංකසන්තුරේ දක්වා වන වෙරළ ප්‍රදේශවල රාත්‍රී කාලයේදීත් උෂ්ණත්වය ටිකක් වැඩි තත්ත්වයක් මේ දිනවල වාර්තා වෙනවා. විශේෂයෙන් සෙල්සියස් අංශක 27 25 වගේ ආසන්න උෂ්ණත්වවල තමයි අවම උෂ්ණත්වය වාර්තා වෙන්නේ. ඒකට රාත්‍රී කාලයේ ටිකක් ඒක ඇඟට අමාරු ගතියක් තියෙනවා.
0: සෙංකඩගල ඇසල පෙරහැර මංගල්‍යයේ පළමු රන්තෝලී පෙරහැර අද වීථි සංචාරය කරනවා. පෙරහැර විදු සංචාරය ආරම්භ කළේ පසුරුවේ යෙදුණු සුබ මොහොතෙන්. අවසන් රන්තෝලි පෙරහැර විදු සංචාරය කිරීමට නියමිතව තිබෙන්නේ නිකිණිපුර පසළොස්වක පොහෝදාවන ලබන බ්‍රහස්පතින්දා. අද විදු සංචාරය කරන පළමු රන්තෝලි පෙරහැර දළදා මාලිගයෙන් ආරම්භ වී දළදා වීදිය, පන්සල් වීදිය, දේව වීදිය, කොළඹ වීදිය, කොටුගඩල වීදිය, හරස් වීදිය, ඩී සේනානායක වීදිය, රජ වීදිය ඔස්සේ ගමන් කර නැවත මාලිගයට ගෙවදීමට නියමිතයි. පළමු රන්තෝලි පෙරහැරේ කරඬුව වැඩම කරන්නේ වස්සනා හස්තියයි. පුලතිසි රාජා සහ සිංහ රාජා දැලේ ගමන් කරනවා. මේ අතර ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ උදෙසා ආදිවාසී ජනතාව සෑම වර්ෂයකම සිදු කරන මීපැණි පූජාව අද පැවැත්ුණා. සෙංකඩගල ඇසල පෙරහැර මංගල්‍යයට සමගාමීවයි මෙම පූජාව පැවැත්වෙන්නේ. සෑම වසරකම පෙරහැර මංගල්‍යයන්හිදී ඒ සිදු කරන්නේ පළමු රන්තෝලි පෙරහැර විදු සංචාරය කරන දිනයේ පෙරවරුවේදී. මෙවර පූජාව වෙනුවෙන් ආදිවාසී නායක වනස්පති උරිවරිගේ වණ්ඩිලැත්තන් ප්‍රධාන පස් දිනකුගෙන් සමන්විත ආදිවාසී කණ්ඩායමක් මහනුවර ශ්‍රී දළදා මාලිගයට පැමිණියා. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ඔවුන් පිළිගැනීමෙන් අනතුරුවයි දළදා සමිඳුන් වෙනුවෙන් නීපැණි පූජාව සිදු කෙරුණේ. මෙම සාම්ප්‍රදායික පූජාවෙන් අනතුරුව පළමු රන්තෝලි පෙරහැර නැරඹීම සඳහා ආදිවාසී නායකයා ප්‍රධාන එම ජනතාවද සහභාගී වනවා. පලස්තීනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට සම්බාධක පැනවිය යුතු බව හිටපු රාජ්‍යතාන්ත්‍රිකයින් පිරිසක් පවසනවා. ප්‍රංශය සහ බ්‍රිතාන්‍යයේ හිටපු රාජ්‍යතාන්ත්‍රිකයින් සීකට වැඩි පිරිසක් ඉල්ලා ඇත්තේ පලස්තීනය සම්බන්ධ ක්‍රියාකාරකම් හේතුවෙන් ඊශ්‍රායලයට සම්බාධක පනවන ලෙසයි. ඒ විවෘත ලිපියක් යොමු කරමින් අවි හුවමාරුව තහනම් කරන ලෙසත් යුරෝපා සංගමය ඊශ්‍රායලය සමග පවතින වෙළඳ කිවිසුම මෙන්ම බ්‍රිතාන්‍ය ඊශ්‍රායලය සමග පවතින වෙළඳ කිවිසුම අතිඩුවන ලෙසත් ඔවුන් ලිපියෙන් ඉල්ලා තිබෙනවා. ලෝකයේ තවදුරටත් ඊශ්‍රායලය සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙස නොසලකන බවද ඔවුන් නිකුත් කළ ලිපියේ දැක්වෙන බවයි මාධ්‍ය සඳහන් කළේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු තරගය අද ආරම්භ වුණා. ඒ කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී කාසිය වාසී දිනාගත් ඉන්දිය කණ්ඩායම පළමුවෙන් පන්දුර පහර දීමටයි තීරණය කළේ. ඒ අනුව ඔවුන් කඩුලු පහක් දැවී ලකුණු 300ක් රැස් කළා. දෙව්දත් පඩිකල් ලකුණු 117ක් රැස් කළේ පන්දු 193කට මුහුණ දෙමින්. ශුභ්මන් ගිල් ලකුණු 50යි. තරගයේ හෙට පෙරවරු 10ට ජලිත් ආරම්භ වීමට නියමිතයි. ලක්කඩ ප්‍රවෘත්ති යලි සිරස්තල. ඩුබයි වලදී ඇල්ලු රතු වරෙන්තුකාර බස්ලලි දිවයිනට හෙට රැගෙන එයි. නමවන පාර්ලිමේන්තුවේ අවසන් අවුරුදු දෙකේදී කතානායකටත් නිලධාරීන්ටත් අසීමිත ඉන්ධන දීමනා. මූලික රෝහල් 82ක හදිසි ප්‍රතිකාරයකක වැඩි දියුණුවට කඩිනම් පියවර. සෑම පුරවැසියෙකුටම සම අයිතිවාසිකම්, සම අවස්ථා, රජයේ ප්‍රතිපත්තිය අගමැතිනිය හෙළි කරයි. ඇසල පෙරහැරේ පළමු රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ. නිහඬ වූ ජාතියේ යශෝරාවේ වෙනුවෙන් නිහඬ වුණු SSC. ඊශ්‍රායලයට සම්බාධක පනවන්නේ හිටපු රාජ්‍යතාන්ත්‍රිකයන්ගෙන් දැඩි බලපෑම්. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින්නේ බවට පත්වනවා. යලිත් හමුයමු හෙට පෙරවරු 9ට.
2: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරිනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
1: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: ලක්කඳ Golden Voice ළඟදීම සතියේ දිනවල 10:01

0: හිසට සිසිලසක් මෙන්ම සුවපර නින්දක් ලබා දෙන පාරම්පරික ඖෂධීය සත්කාරය සඳුන් රාජ කේශාධීතයිඩය. වැඩි විස්තර සඳහා 0676 325 25 අමතන්න.
1: අයිබුවන්, රාත්‍රී 7 වෙලාව.

0: ITN රටට වග කියන රේඩියෝ
1: එයාව දැක්ක වෙලාවේ
2: ආදරේ හිතෙනවා දැක්කම දෙවඳන වාගේ ලස්සනයි
1: එයාගෙන ආදරේ හිතෙන වෙලාවේ
2: කයි මහල්ලා තනවන්නේ
1: ජීවිතේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම ඇහෙන එයාගේ හඬ

Lakhanda Radio ITN රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374. අයදුම් කරුවන් 35,000ක් අතුරින් ඌරේ නුර ගැ

0: London Voice langkah lima satu di mana dah awal ekornya lakukan. Obe koti pati sihine ada sebabnya. Ratri dahayat lakukan ahann. Jadi kalau terai mandale silum tiket patol jagrahi pratipala ada ratri emu obat kian ekam radio ba lakukan. මේෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර
1: මාත ඔමිට කලින් මීටලා නෑනේ
2: මන්නන් එදා නෑ ගෙදර දැකපු ගමන් අය වඳුන ගත්තා
1: ඉතින් පිස්සු කියන්න බෑ
2: එහෙම කියන්න බෑනේ ඒතොර මම බයික් වෙනවනේ
3: මං බෝඩිමට ආවට කමක් නෑ නේද
4: අයියෝ කිසි ප්‍රශ්නයක් නෑ ඔයා එන්නාන්ටි මං ඉන්නානේ
3: මට එතකොට මේ අර ඕගොල්ලෝ බලාගන්න එක්කෙනත් එක්කත් පොඩ්ඩක් කතා කරලා යන්න පුළුවන් නේ පුතේ
4: ඒක හොඳයි ආන්ටි මම රාජවංකටත් කියන්න
0: සති සෑම දිනකම රාත්‍රී 9ට ITN බලන්න හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
5: ආදරණීය ජෝති ආදරණීය ජෝති ජෝති
6: රාත්‍රි 7යි විනාඩි 14 වෙලා වාදනී ජෝති ගෙවුණු හොම ඉන්න වෙලාව. ඉතින් ඔන්න අපි අද වැඩසටහනේ මුලින්ම යන්න හදන්නේ 50 කඩුව පැතර. අයිබුවන්. අයිබුවන් රුවන්. රුවන්ට මාව ඇහෙනවද? රුවන් නැති පාටයි නේද? හරි කොහොමද ඔන්න අපිට අද වැඩසටහනේ මුලින්ම කතා කරේ 50 කඩුවෙන් රුවන්. ඉතින් රුවන්ව සම්බන්ධ කරගන්න විදිහක් නැති වුණාට බලමු. තව වෙලාවක් තියෙනවා. හරි අපි chat එකේ මෙතන තමයි යන්න දන්නේ. සුභ සන්ධ්‍යාවක් වේවා ලක්කන කාර්ය මණ්ඩලයට කියනවාද. පළවෙනි මැසේජ් එකද? මැසේජ් ගෙවන්නේ බිබිලෙන්. කල්යاني දීප්තික. ඔන්න කල්යاني වගේ මැසේජ් එක තමයි අපි කියන්නේ. වෙනද වගේම සද්දන ජෝති රාත්‍රිය අහන් ඉන්න ගමන් ජෝතිපල මහත්මයාගේ සියලුම ගීත වලට අපි හරිම කැමැති. අපි පෞලි සියලු දෙනාම එකතු කරගන්න ලස්සන ගීතයකට. ආනමඩුවෙන් අක්කා නිමල ඒ වගේම අයියා වසන්ත පුතා හසන්ත දුව හංසමාලි විවිලෙන් රෝහිත එවැගේම දුව සඳරේකා පුතා පුබුදු සවන් දෙන සිරු දෙනාටම දිවිරක වර්ණයි කියලා තමයි මැසේජ් එකේ තියෙන ඔන්න විවිලෙන් කල්යاني දීප්තිකගේ මැසේජ් එක තමයි අද වැඩසටහනේ මුලින්ම අපි කිව්වේ හායි කොහොමද සද්දටම ජ්‍යොතිරාත්‍රිය අහන ගමන් සුභ ජ්‍යොතිරාත්‍රියක් වේවා අංගින හැමෝම එකතු කරගමු කියලා තමයි අපිට මීදගමුවෙන් මදු කියන්නේ ඔන්න මදු ඔයාගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ හිමාල් පුතේ අපි ආවා අමරණීය ගායක ජෝති මහත්මයාගේ සුමිහිරි ගීත අහන්න. ජෝති රාත්‍රියේ ලස්සන ගීතයකට අපි අද එකතු කරගන්න. මේ මැසේජ් එක ගෙවන්නේ සිල්වා ටීචර් සීදුවේ. නොන්න සිල්වා ටීචර් වගේ මැසේජ් එක. එහෙම තමයි නේද? හරිම නිවිච්ච නිහඬ අදහස්. හරි. සුභ ජෝති රාත්‍රියක් වේවා අපි හැමදෙනාම එකතු වෙලා ලක්කඩ ගුවන් විදුලියේ ප්‍රචාරය වන ජෝති රාත්‍රිය අහනවා. එවගේම මත අපිට කියලා තියෙනවා විශේෂයෙන් මතක් කරන්න කියලා රණවිරුවන් සියලු දෙනාම ලක්කන අහන සියලු දෙනාම ආදරෙන් එකතු කරගන්න. එවගේම නන්දාවතී වැවඩි නේද? ශ්‍රියා ශ්‍රියලතා ඊළඟකෝන් නාරම්පල නාරම්පාල සුමින් ඇතුළු පවුලේ සියලු දෙනාමත් එවගේම රණවිරුවන් ආදරෙන් එකතු කරගන්න. ආදරණීය ජෝති ගලස්සන ගීතයක් තමයි ඉල්ලන්නේ. නයනානන්ද තමයි මැසේජ් එක එවන්නේ පළහැර පලහරණයන ආනන්දගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වෙ තිබුණේ යාළුවෝ පවුල හැමෝම අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝතිගේ ඊළඟ ගීතයට පවන් රොදක දැවටි සවනත සිමින ජෝතිමත් හඬකි කප් සුවහස් ඇසෙන ලක්හඬ ජෝති රැය මිහිරෙන් මත් කරන දෙව්ලොව සුවය ඉරිදා හදවත මවන පැතුම් බුද්ධික ලියනගේ කළුතර විලියෙගොඩ මුරගා කන්දවත්තෙන් තමයි එවලා තියෙන්නේ මැසේජ් එක. ඉතින් ඔන්න ඕනම ආජෝතිගේ ගීතයකට අපි ආදරෙන් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ බිරිඳ නිලෝකා එවැගේම දුව දිනුලි පුතා කියෝන් ඔන්න පුතාවත් අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජෝති වෙනුවෙන්. ඉතින් ඒ පද නිබදව ඔබේ හදවතට නැගිච්ච අව්‍යාජ අදහස් නේද? ලක්කඩ ජෝතිරය මිහිරෙන් මත් කරනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් මේ මිහිරෙන් මත් වෙලා හිටු රාත්‍රි 9 වෙනකන් මේ ආදරේ ආදරණීය ජෝතිගේ

0: ලකන රේඩියෝ ITN
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
6: ලකන මොමඩින් ඒසල්
7: සම අනුග්‍රහය
8: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: දශකගතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය, වැල්මිපැණිය, හන්දි තෛලය, මොක සෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011176779579.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ දහන ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
0: ආදරණීය ජෝති
3: රත්වය හතයි විනාඩි 42 ආදරණීය ජෝතිගේ ආදරේ උණුහුමයි විඳින වෙලාව තමයි අපි ඉන්නේ. ඕනෙදින් ආදරණීය ජෝතිර ආදරේ කරන කෙනෙක් අපිත් එක්ක ඉන්නවා. අයිබුවන්. මේ වෙලාවේ ඇයත් ඔන්න නැහැ. දැන් ටික වෙලාවක් අපිත් එක්ක කතා කර ආදරණීය ජෝති ගැන තමයි නිරන්තරයෙන්ම කතා කරන්නේ ගෙදර. ඒ වගේම තමයි කොහොමුණත් ඒ හඬ අමතක කරන්න බැහැ පුතේ කියලා තමයි ඔන්න කතා කරේ. හරි අපි බලමු. අයිබෝන්. ඇයනවද මාව? නෑ නේද? හරි. එහෙම තමයි ඉතින් ජීවිතේ නේද? අපි හිතන දේවල් ඉතින් අපිට ඔන්න හැමදේම ලැබෙන්නේ නැහැ නේ. කොහොමුණත් ඉතින් අමාරුවෙන් තමයි කෝල් එකක් ගන්නේ මම දන්නවා ඉතින්. අපි අංකේ තරමට කාර්ය බහුලයිනේ. කොහොමනත් තව වෙලාව තියෙනවා අපිට මේ ආදරේ බෙදා ගන්න. 0112 775 786. ඒ වගේම 0112 775 285 අපේ සුබුරුදු දුරකථන අංක දෙකම විරුද්ධ රාත්‍රී 9 වෙනකන් ඉතින්. ඒකටම ඉතින් ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් එවන්න ඕන 0703 93 5 93 7. ඒ ඉතින් ආදරණීය ජෝතිල තියෙන ආදරේ හින්දමනේ නේද? ජීවමාන ආදරේ නම් ආදරණීය ජෝතිගේ ආදරේ.

0: ලකන්න රේඩියෝ ITN
1: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ තහනේ නුතරයෙන් ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට ධන නිධානයේ බෙලදීගෙන ඔබ කෝටිපතියෙකු වන්
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හඳහන ඔබත් අදම NLB හඳහන බලාගන්න
4: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න
5: දීක්‍යා සුරකින් මගතොට
6: හදට දැනෙන හැඟීමේ ජීවමාන උත්කර්ෂය
7: රාත්‍රී 7යි විනාඩි 55 වෙලා ආදරණීය ජෝතිගේ උණුහුමේ තමයි ඉතින් අපි ආදරෙන් ඉන්නේ. ඉතින් ආදරණීය ජෝතිට ආදරය කරනවා කියන්නේ මේක තවත් විදිහකට කලාවක්. එහෙම නේද? අයිබෝවන්.
8: අයිබෝවන්.
7: කොහොමද ඉතින් ජීවිතේ?
8: හොඳින් ඉන්නවා මහත්තයා.
7: රේඩියක සද්ද පොඩ්ඩක් අඩු කරලා අපි කතා කරන්න ඕන. රේඩියකින් පොඩ්ඩක් එහාට ගියා නම් හරි. නම කියන්න බලන්න රටටම ඇහෙන්න.
8: මොකද කියන්නේ මහත්තය?
7: නම කියන්නකෝ ඉතින් බලන්න රටටම ඇහෙන්න අද.
8: නාලිනී පෙරේරා.
7: කොහෙන්ද කතා කරන්නේ?
8: පුඩා මාකින් කතා කරන්නේ මහත්තය.
7: හරි. ඉතින් අද ආදරණීය ජෝති වාදරින් අහන් ඉන්න වෙලාවේ අපි කාවද ඊළඟ ගීතයට එකතු කරගන්නේ?
8: එකතු කරගන්නවා මහත්තය මේ අනුලා පෙරේරා. ලිසන් පෙරේරා. නිලුසේ.
7: නින්දනේන කොයි රාත්‍රියටද දැන් ඔය ගීතය ඕන වෙන්නේ? හරි, අපි ඒ ගීතය මේ සතියේ බැරි වුණොත් අපි ලබන සතියේ ගීතය හමු නේද? නින්දනේන රාත්‍රියටත් ඉතින් අපිට කොහොමන ආදරණීය ජෝතිය මතක් වෙනව නේද?
8: ඔව් ඔව් මහත්තයා, හොඳම ඉතින් ගායකයෙක් තමයි නේද මහත්තයා?
7: ඒකට හරි.
8: ජෝතිපාල මහත්තයා.
7: ඉතින් එහෙනම් ආයෙත් දවසක මේ ආදරේ බෙදා ගන්න අපිට කතා කරන්න.
8: ආ හොඳයි මහත්තයා.
7: ජෝතිමත් රාත්‍රියක් වේවා.
8: ආ හොඳයි මහත්තයා. සුබ රාත්‍රියක් වේවා. හොඳයි මහත්තයා.
7: එහෙම තමයි ඉතින් නින්දනේන රාත්‍රිය වල ආදරණීය ජෝතිව අපේ හදවතේ තැනකට මතක් වෙනවා. ඔබ කොහොමනත් උත්සාහ කරන්න ඕන ආදරණීය ජෝතිගේ ආදරේ බෙදා ගන්න අපිට කතා කරන්න. හරි, 011 2 7 5 66 0 011 2 7 5 285 285 සුපුරුදු දුරකථන අංක දෙකම විරුතයි රත්තව අපිට පැයකුත් විනාඩි කිහිපයක් තියෙනවා ආදරණීය ජෝතිගේ ආදරේ බෙදා ගන්න. ඉතින් ඔන්න ක්‍රියේටිව් විතර මැසේජ් එකක් එවන්න 0 0 3 93 5 93 7 මේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ.

0: ఓనమ
1: సంధివేదనవకట ప్రబలమ విద్యానుకూల విసదమ ఓతుశీల్ యాక్టివ్ క్లాస్
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ಉತ್ಕರ್ಷೆಯ
1: ಆದರಣೀಯ ಜ್ಯೋತಿರಣೀಯ ಜ್ಯೋತಿ ಜ್ಯೋತಿ.
2: රත්‍රි 8යි විනාඩි 11 වෙලා වාදනයේ ජෝතිගේ උණුහුමේ ඉන්න වෙලාව. ඉතින් ඔන්න අපි ටික ටික වෙලාව ගිහිලා දෙවෙනි පැයටත් ඇවිල්ලා තියෙන නේද? ඉතින් යන්න හදන දෙවෙනි පැයේ මුලින්ම බෙලියත්ත වැතර අයිබුවන්.
3: අයිබුවන් අපේ ශ්‍රීමන් මහත්මයා. ඉතින් බෙලියත්ත කවද්ද දැන් ප්‍රේමසිරි මහත්මයා?
2: ප්‍රේමසිරි අය කොහොමද ජීවිතේ?
3: අනේ මහත්තයෝ ඉතින් හොඳයි මහත්තයෝ මුලින්ම මට අවසර දෙන මහත්තයෝ අපේ ශ්‍රී ලංකාවේ යන අපේ ගායක චන්දම් මල්ලි මහත්මියටත් අපේ සමුක්කන සිද්ධාර්ථ හාමුදුරටත් අජරාමර නිවාසම මාත්‍ර ප්‍රාර්ථනා කළ මාත්‍ර ඔබතුමාගේ ලක්කඩ සෙවෙන් මාත්‍ර මම ප්‍රේමසිරි මිතුන් බොහොම ආදරේ මාත්‍ර මට හරිම දුකයි මම ඒ ගැන මේ දවසේ මාත්‍ර වහගෙන තමයි හිටි මාත්‍ර.
2: හරි. ඉතින් අපි ජීවිතේ හැම තමයි නේද වටින දේවල් අපිට අහිමිනුට අපිට දුකයි.
3: අනිවාර්යයෙන්ම මාත් දෝෂපාල මහත්තයා වගේම තමයි ඉති මාත්‍ර.
2: අපි ඉතින් ඊළඟ ගීතයට කවදා ආදරෙන් එකතු කරගන්නේ?
3: මාත්‍ර මුලින්ම එක්ක කරගන්නවා මගේ ගුරුනාසන අපේ බන්දුව ජයශේකර මහත්තයා බෙල්ලත්ත කහවත්තේගේ පවුල සියලුම දෙනාවත් අපේ පන්නිපිටියේ කිරියයියවත් ඒ නෝන එයාගේ නෝනවත් ඒ වගේම මහත්තය දම්මුල්ල කොස්තාගොඩින් අපේ කරුණයියවත් ලයිට් ඉමලි අයියවත් පල්ලත්තර කළු මහත්තයවත් එක්කව කරගෙන තමල් බේකරි අපේ මේ ආර්යවංශ මහත්තයත් සෙන්ට්‍රල් බේකරි ජයශ්‍රී මහත්තයත් එක්කව කරගෙන ඒ වගේ මහත්තය ආදරෙන් මතක් කරන මහත්තය ලක්කන්ද රේජිගේ මහත්තය උදේට සර්ච් ලයිට් වැඩසටහන කරන මහත්තය මදුසංක මහත්මයාත් අනිල් මහත්මයාත් ආදරෙන් මතක් කරන මහත්තය ඔබතුමා දෙන්න ඕනම ගීතයක් මහත්තය මම අහන්න ලැබිලා ඉන්න මහත්තය ඔබතුමාට බොහොම ස්තුතියි මට අවස්ථාව දුන්නට මහත්තය ජය වේවා ජ්‍යෝතිරාත්නක්ම වේවා ඔබතුමාට මහත්තය බොහොම ස්තුතියි.
2: ආය දවසක ඉතින් මේ ආදරේ බෙදාගන්න අපිට කතා කරන්න
3: අනිවාර්යම මහත්තය කතා කරන මහත්තය බැඳිලා ඉන්න මහත්තය මහත්තය ඇත්තමයි
2: ඒ බැඳිල්ල තමයි අපිට ජීවිතේ වටින කියන බැඳීම නේද? බැඳීම කියන්නේ හරි වටින දෙයක් නේ ජීවිතේට. එහෙම අපිට ආවට ගියාට බැඳීම එක ගණදෙනු කරන්න බෑ නේද? ඉතින් මේ බැඳීම ආදරණීය ජෝති අපි උදාලා කියලා දශක හතරක් වෙන ඔන්න මේ දින අවස්ථාවක උනත් ඒ බැඳීමට වටිනාකමක් දෙන්න ඔබ බලන් ඉන්නවා කියලා අපි දන්නවා. ඉතින් ආදරණීය ජෝති රාජදේකන තවත් කෙනෙක් ඔන්න කතා කරනවා. අයිබෝවන්. අයිබෝවන්. අයිබෝවන්.
4: හෙලෝ.
2: අයිබෝවන්.
4: අයිබෝ මහත්තයා.
2: නම කියන්න බලන්න කවුද මේ?
4: මම ගලින් බිදුනේ අලුත්ගිරේ ලලිත් කුමාර කතා කරන්නේ.
2: ඉතින් කොහොමද ජීවිතේ?
4: ජීවිතේ හොඳින් ටිකක් ගෙවිගෙන යනවා.
2: කලින් බිදුන බෑව පැත්තට මේ දවස්වල වහිනවද?
4: නෑ මහත්තයා පෑවිලි හොඳටම තියෙනවා අපි උතුරු මැද පළාතේ.
2: උතුරු මැද පළාතේ කලින් බිදුවටත් පෑවිලි නේද? එහෙම තමයි සමහර වෙලාවට බලන රටේ හැටි නේද? දකුණට සමහර වෙලාවට වහිනවා. කිලෝමීටර් කීපයයි කියන්නේ 200යි 250යි. ඔව් ඒක තමයි ජීවිතේ ලැබීම. කොහොම වුණත් ඉතින් අපි හැමදේම ඊටම සම්බරව ජීවිතේ බෙදා ගන්න ඕනේ නේද? ආදරණීය ජෝති වෙනුවෙන් කවුද අපි ළඟ ඉඳලා ආදරෙන් එකතු කරගන්නේ?
4: මේ ළම එකතු කරන්න ඊනට මේනක දුව රිද්මිනි ඒ වගේම මගේ මේ ගෝණි අසන්න සියලු දෙනාම ඉන්නවා. ඒ හැම දෙනෙක්ම මං ගලින් දෙන අලුත් ජීවිතේ ලලිත් කුමාර වශයෙන් මේ එතුමෙන්ගොඩ මම ආමන්ත්‍රණය කරනවා. මං ගීතයක කොටසක් කියන්න ඉදන් එපා වෙලා යන්නේ ඉවත බල එහෙනම් සුසුම් වෙලා ඉන්නම් අයින් වෙලා ඇයිදන් එපා වෙලා යන්නේ ඉවත බල එහෙනම් සුසුම් වෙලා ඉන්නම් අයින් වෙලා
2: ඒ ගීතේ ගායනා කරපු ගායකයව අපිට ජීවිතේකට නම් එපා වෙන්නේ නැහැ නේද ලලිත් කුමාර?
4: එපා වෙන්නේ නැහැ මට. හැමදාම ජෝති මහත්මයා එක්කම තමයි ඉන්නේ. හොඳයි අපි
2: එහෙනම් ආයෙත් දවසක ආයෙත් දවසක මේ ආදරේ බෙදා ගන්න අපිට කතා කරන්න ජෝතිමත් රාත්‍රියක් වේවා. මාගේ මතකයේ ඔබේ රුව ඇඳේ සෝද මා ජීවිතේ ඔබ සතුයි ඔබේ රුව මන්මත් කරයි ඔබ මා හදේ සැරිසරයි ආදර ජෝති. එහෙම කියලා ඉවර තියන්නේ ලෝචනා. ඔන ලෝචනා ඔයාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ජීවිතේ එහෙම තමයි නේද? අපේ හදවතේ සමහර දේවල් රැඳිලා තියෙනකොට ඒ දේවල් වලට වටිනාකමක් ආදරණීය ජෝති ඒ ජෝතිගේ වචනවලින් නම් දෙන්න ඇති. හරි කොහොමද අපි යන්න හදන්නේ කලගෙදර පැත්තට? ඔන්න අනු තමයි මේ මැසේජ් කියවන්නේ. අපිවත් ජෝති රාත්‍රියට එකතු කරගන්න. ජෝති රාත්‍රිය අහන හැමෝමයි මේ වෙලාවේ ජෝති රාත්‍රිය අහන හැමෝමයි ලක්කන කාර්ය මණ්ඩලයි අපච්චි ආරියරත්න ඒ වගේ මම්මා සෝමා අක්ක මාලි හැමෝම එකතු කරගෙන අපි ලස්සන සින්දුවක් අහමු කියලා තමයි ඔන්න අනු කියන්නේ. ඉතින් අනුගේ මැසේජ් එකත් එක්ක අපි ආදරණීය ජෝති ලස්සන ගීතයක් අහන්න හදන වෙලාවේ තම මැසේජ් එකක් කියුවේ නැති යාළුවන්ට මේ කියන්නේ 0703 93 5 93 4 ක්‍රියේටිව් විදිහට මැසේජ් එකක් කියවන්න. මේ ආදරේ ජීවමාන ආදරේ ආදරණීය ජෝති.

0: සම අනුග්‍රහය
1: වාර්තාපිට වාර්තා කබන කෝට යටේ එන්නල්වී ධනනිධානය නුතුරයිෙන් රටේ සංවර්ධනයට තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට ධනනිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්
0: අයදුම් කරුවන් 35,000ක් අතුරින් උරෙනුර ගැටෙන ගායනාභිෂේකයට ඔබ සූදානම්ද?
2: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: මකන Golden Voice ළඟදීම සතියේ දිනවල දහවල් එකට.

0: ಉತ್ಕರ್ಷಯ.
1: ಆದರಣೀಯ ಆದರಣೀಯ ಜ್ಯೋತಿ ಜ್ಯೋತಿ.
2: රාත්‍රිය 8යි විනාඩි 29යි වෙලාව නවයන් හදන්නේ. දකුණේ පැත්තකට කොහෙටද? ගෝණ පිනුවල පැත්තට තමයි යන්න හදන්නේ. අයිබෝන්.
3: අයිබෝන්.
2: ඉතින් කොහොමද?
3: හොඳයි, ඉතින් හොඳින් ඉන්නවා.
2: ඉතින් සවන්දියකේ හොඳින් ඉන්නවන් නම් අද කාවද අපි ආදරෙන් එකතු කරගන්නේ ආදරණීය ජෝති විනුවෙන් ඊළඟ ගීතයට.
3: මම කලෝගහලෙන් මතින් ගෝණ පිනුව සමන්ති.
2: අදන රේඩියෝ එකේ සද්ද ගොඩක් වැඩි නේද? ටිකක් එහාට යමු.
3: මේ එකතු කරගන්නවා මගේ අක්ක ප්‍රියන්ති, නංගිලා ජන්ති, වසන්ති. එතකොට මහත්යානි පුතා සමීර, දුව බාතුනි, බෑනාජිත් මොනපුරා ඉන්නවා. එතකොට ලීලි ඉන්නවා, සානිකා. ඒ වගේම මගේ 86 ඕලෙවල් සෙට් එකේ කට්ටිය ඉන්නවා. මේ ඒ වගේ මේ වෙලාවේ ජ්‍යෝති රාත්‍රි අහන හැමෝමවත් මේ ඔබතුමාවත් ගීතයක් කියන්න දෙනවද කොටසක්?
2: කියන්න කියන්න.
3: අද මං කියන්නම්කෝ. මේ සඳරාණී තනියේ නිල් අහසේ, නිල් පහන නිල්

0: ආදරණීය ජෝතිගෙ හඬ ඇහෙනකන් අපේ ගෙවල් වල නම් ඉතින් ඔන්න පහන් නම් නිමෙන්නේ නැ නේද? ජෝති කියන්නේ අපේ ගෙදරට ආලෝකයක්. මම
1: අහලා තියෙන්නේ මම හිතන්නේ මේක සත්‍ය සිදුවීමක්. ජෝතිපල මහත්තයගේ යාළුවෙකුට වෙච්ච සිදුවීමක් මේක.
0: ආදරණීය ජෝතිගෙ ගොඩාක් කීතවල ඇතුලේ අපි නොදන්න කතන්දර සත්‍ය සිදුවීම් කොයිතරම්නම් ඇත්ද නේද? ගොඩක් වෙලාවට ඔය කලහ නිර්මාණ බිහි වෙන්න හේතුපාදක වෙන සත්‍ය සිදුවීම් තියෙනවා නේද? ඒව අනුවේදනීය සිදුවීම් වෙන්න පුළුවන්. ඉතින් මගේ
1: ජීවිතයේ අත්දැකීම් නේ එහෙම තමයි ගීතවලට ඇවිල්ලා තියෙන ජෝතිපාලගේ වැඩිපුරම.
0: ඒකනේ. ඉතින් ඒ අත්දැකීම් වල ජීවිතවල ගන්න තියෙන දේවල් අපේ ගීතවල නේද? ඒ ගීතවලින් අපේ ජීවිතවලට අරගෙන අපේ ජීවිත හදා ගන්නවා නම් තමයි ආදරණීය ජෝතිගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්නේ නේද? ඉතින්
1: අය
0: දවසක ඉතින් ඔන්න අපිට මේ විදියට කතා කරලා මේ ආදරේ බෙදාගමු. අපි අනදන් ජගලා චැට් එක පැත්තට ඔන්න අලෝ ගොඩක් මැසේජ් වල තියෙන නම් ටික කියන්න මේ පැය නේද? මොරොන්තොලින් තමයි මේ මැසේජ් එක වලින් අරුණ ශාන්ත තමයි මැසේජ් එක වන්නේ. ඉතින් ඔන්න ජෝතිරාත්‍රිය අහන ගමන් කියලා තමයි කියලා තියෙන්නේ. බිරිඳ බණ්ඩාරමැණිකේ වාදිනියන් එකතු කරගන්න කියලා තියෙන පුතා උදුල, ඒ වගේම දුවර දෙන්නා ශසිනී දිලිනි, අම්මා පොඩි නෝනා ඊළඟ සින්දුවට අපි ආදරෙන් එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඔන්න ගෙදර අය ආදරෙන් ආදරණීය ජෝති වෙනුවෙන් අපි ඊළඟ ගීතෙට ඔන්න එකතු කරගන්නවා. අපි හැමිරදම ජෝතිරාත්‍රිය අහනවා හරිම ආසාවෙන් බලන්නේ රාත්‍රි 7 වෙනකන්. ගලේ වලින් සමල් ලතා තමයි මැසේජ් එක එවන්නේ, මහත්තයා බණ්ඩාර, ඒ වගේම දුවලා දෙන්න ලොකු දුව හිමාෂ, පොඩි දුව තමාෂා. ඒ වගේම මේ වෙලාවේ ලක්කන හන හැමෝම ආදරෙන් එකතු කරගමු, සුභ ජෝතිරාත්‍රියක් වේවා කියලා තමයි ඔන්න අපිට මැසේජ් එකේ තියෙන ඉතින් සමල් ලතාගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ඔසුපෙන් මේ බිදයි ඔබේ හඬ, පිපාසයේ දිය බඳුනයි ජෝති ලොවේ. මේව කියන්නේ රාජාංගනියන් එච්.එම්. විජේසිංහ. ඒක තමයි ඇත්ත නේද? ඇත්තටම ඔසුපෙන් වගේ තමයි අපි ජීවිතේ ආදරණීය ජෝති. ඔන්න අපිට මැසේජ් එකක් එවලා තිනු අයියේ, මේ ආදරේ බෙදා ගන්න පුළුවන් කිව්වට ඔයා අපේ මැසේජ් බලන්නේ නැහනේ, කෝ කියන්නේ නැහනේ. ඔන්න එහෙම තමයි කියලා තියෙන්නේ. ජෝති ගීකට අපි එකතු කරගන්න රමු කරන ඉඳලා තාත්තාසනේ පෙන් ඉන්නේ තාත්තයි වුණාට සද්දට මේ වෙලාව ජෝතිරාත්‍රිය ආගෙන රේඩියෝ දාගෙන ජෝතිරාත්‍රිය අහනවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් ඔන්න අපි තාත්තට එහෙනම් ඉක්මනින්ම සුව ප්‍රාර්ථනා කරන තාත්තා ජයවර්ධන, අම්මා මැණිකේ බාලසූරිය, ඒ වගේම කදිරිස් මාමා තාදරෙන් එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න දාපු කෙනාගෙනම තමයි නැත්තේ. කමක් නැහැ, කොහොමවත් මැසේජ් එක ඔන්න අදනම් කියෙව්වා. එහෙම තමයි, ඉතින් මැසේජස් ගොඩාක් එන හින්දා ඉතින් කිහිපයක් අතපසු වෙනවා. මේ පොඩි වෙලාවට අපි කොට දිනක් ආදරේ බෙදාගන්න එපේ, එහෙම නේද? හරි, ජෝතිරාත්‍රිය හරිම ලස්සනයි. එහෙම කියලා තමයි මැසේජ් එක දෙන්නේ. කැස්බෑවෙන් තමයි මැසේජ් එක වන්නේ පුෂ්පා. ඔන්න පුෂ්පා, ඔයාගේ මැසේජ් එක තමයි අපි මේ විදිහට කිව්වේ. සදාදරණීය ජෝතිමත් හඬ සවන් පුලා රැව් දෙන මේ රාත්‍රියේ අපි එකතු වෙලා ඉන්නවා හිමාව. ඉතින් ජෝතිගේ රස විඳින්න මැසේජ් එක එවන්නේ ගිනිගත් හේනෙන් පුෂ්පා කුමාරී, දුවරිත්මී පුතා සඳුන්, එවැගේම මහත්තයා සමන්, හිමාල් මල්ලි, ඔයාවත් ලක්කන කාර්ය මල්ලත්, එවැගේම මේ වෙලාවේ ලක්කන අහන හැමෝමත් අපි ආදරෙන් එකතු කරගමු කියලා තමයි මැසේජ් එකේ දීන්නේ. ඉතින් ඔන්න ටික ටික වෙලාව යන හින්දා තව මැසේජ් එකක් කියලා ඉමු නේද? සුබ රාත්‍රියක් වේවා. ඔන්න අදත් අපි මේ වෙලාවේ ජෝතිරාත්‍රිය අහන ගමන් පුංචි දෝනිත් එක්ක චමල්සා දෝනිවත් ආදරෙන් එකතු කරගෙන චමල්සගේ අම්මා මේ වෙලාව ජෝතිරාත්‍රිය අහනවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. මැසේජ් එකේ වන්නේ නදි. ඔන්න නදි වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. ඉතින් තාම මැසේජ් එකක් කියවු නැති යාළුවන්ට මේ කියන්නේ 0703935 අතර ක්‍රේඩේ විදිහට මැසේජ් එකක් කියවන ආදරණීය ජෝති වෙනුවෙන් මේ ආදරේ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ

0: Anda Radio ITN
1: ලාංකික විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර වහරගම
2: සිහිනක තනි වෙලා
3: මේ හානජයි ලොකු පුතාගේ සමුලිට එක්කනේ එයා මේ වෙලාවේ කිසිම රණ්ඩුවකට පැටලෙන්නේ නැහැ. ඔයා බය වෙන්න එපා.
4: මට බය ශනුරිත් එක්ක ගිය හින්දා තමයි. ඒ දරුවෙක් ලැබෙන්නේ මම්ම කෙනෙක්.
1: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්.
5: මගේ අනාගතේ විනාශ කරන්නද හදන්නේ වීරි?
6: මේ ළමගේ අනාගතේ විනාශ වෙන්නේ ජෛව ක්‍රමයේ බෞද්ධ සම්බන්ධු. මම හදන එක නවත්ත. ඒ? යාගට? මේ ඇඳුම් මාරු කරගන්න.
5: නෑ නෑ. චූටි යන්න වැඩට.
1: සතියේ දිනවල රාත්‍රී 8:30ට IT

0: රාත්‍රි 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

0: Lakanda Radio ITN.
1: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

ජීවිතයේ දුකේදී සතුටේදී හැම වෙලාවකදීම ඇහුනේ එයාගේ හඬ.

රාත්‍රී 8යි විනාඩි 53 වෙලාව ආදරණීය ජෝතිගි උණුහුමේ ඉන්නුන අවසන් මිනිත්තු කිහිපය දැන් ටික ටික ලඟ වෙලා තියෙනවා. අද වැඩසටහන පටන් ගත්තෙම අපිට පළවෙනි දුරගතන ඇමතුමාවෙත් පනා කඩුවෙන්. ඕන අන්තිම දුරගතන ඇමතුමෙන්නෙත් පනා කඩුවෙන්. අයිබෝවන් රුවන්. අයිබෝවන්. එවරත් රුවන්ට ඔන්න සම්බන්ධතාවය ලබා දෙන්න විදිහක් නෑ නේද? හරි. රුවන් නෑ මේ වෙලාවේ. හරි, කමන්න, එහෙම තමයි. රුවන් නැතහැරියේ නෑ. කොහොම හරි මැසේජ් එකක් දාලා තිබුණා මම දැක්කා. කොහොම හරි තව පාරක් කතා කරලත් රුවන්ට අවස්ථාව හමුුනේ නෑ අද දවසේ. ජීවිතය කියන්නේ එහෙම තමයි ඉතින් නේද? හිමි වෙනවා, හිමි වෙනවා. මේ හැමදේම ආදරණීය ජෝතිගේ ජීවිතෙත් එක බැලුවාම ඉතින් පුංචි පුංචි දේවල්. හරි, ඉතින් ඔන්න රුවන්ගේ මැසේජ් එක ඉතින් අපි ඉන්න කියන්න මෙපැයි. එමල අපි කුරුඳු තාන්න ගමන් ලස්සන සින්දුවක් දෙන්න අපිට. කුමාර ඉඳුනිල්, ඒ වගේම ධර්මසිරි, ඒ වගේම මාවරලෙන් රම්යක්කවයි, චමිලක්කවයි, මල්ලිකා යූලිනගේ මහත්මියවයි, මේ වෙලාවේ ජ්‍යොතිරාත්‍රය අහගෙන හැමෝමයි. එමල ඔයාවයි අපි එකතු කරගෙන ලස්සන ගීතයක් අහමු කියලා දැන් 50 කඩේ රුවන් අපිට මැසේජ් එකක් දාලා තින්. මැසේජ් එක දාලා හිතර මදි හින්දද මන් දරුවන් තව පාරක් අවස්ථාව අරගන්න තමයි උත්සාහ කළේ ඉතින්. එහෙම තමයි රුවන්. හරි, අපි චැට් එක පැත්තට තමයි තව පාරක් කියන්න හදන්නේ ඉතින්. සුභම සුභ ජ්‍යොතිරාත්‍රියක් වේවා හිමාල් මල්ලී. එහෙම කියලා මැසේජ් එකේ තියෙන මාවලෙන් රම්මයක්. ඉතින් අපිත් සද්දරම ජ්‍යොතිරාත්‍රිය අහන ගමන් අක්කගේ නම කියවුණා විතරයි. කොමුණත් ඉතින් මහත්තයා නිමල්, ඒ වගේම කුමාර මල්ලි, සුරංග මල්ලි, පුතාලා දෙන්න, දුව සඳලි, ඒ වගේම පනාකඩේ රුවන් මල්ලි වාදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම ලොකු අයියා කැටපෙල කන්දේ පොඩි අයියවත් ආදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම ධම්මික අයියවත් ආදරෙන් එකතු කරගෙන මේලා ජ්‍යොතිරාත්‍රිය හැංගින හැමෝම ආදරෙන් එකතු කරලා ලස්සන ගීතයක් අහමු කියලා තමයි ඔන රම්යක්ක කියලා තින්. ඉතින් ඔන රම්යක්ක වගේ මැසේජ් එක තමයි අපි ඒ විදිහට කිව්වේ. සුබ සන්ධ්‍යාවක් වේවා ආදරණීය ජ්‍යොතිරාත්‍රිය. කලතර උතුරෙන් තමයි මේ මැසේජ් එක වන්නේ. කැලේ ඔපාරේ අංකල්ගේ ආපකඩේ අපි විනඳ වගේම ඔන මේ වෙලාවේ සද්දටම ජ්‍යොතිරාත්‍රිය අහගෙන ඉන්නේ. ඉතින් කුමාර, ඒ වගේ කුමාර අයියා, ඒ වගේම සුරංග, නිශාන්, නිලෝකා, ලලිතා, ඒ වගේම රණිදු, රමිතු, ඉදිසි, යටදල වින්ද්‍යදුව, රාණි අම්මා, ඒ වගේම අපේ ආදරණීය ගම්වැසියන් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. ස්තුතියි කියලා තමයි මැසේජ් එකේ තියෙනවන්න කැලිඩෝකේ. යාළුවෝ ටික අපි ආදරෙන් එකතු කරගමු ආදරණීය ජ්‍යොති වෙනුවෙන්. සුභම සුභ ජ්‍යොතිරාත්‍රියක් වේවා පුතේ. තලාවේ හිරිගොල්ලා ගමින් විමලදාස නමයි මේ මැසේජ් එකේ වන්නේ. අපි හැමදාම වගේ ජ්‍යොතිරාත්‍රියේ මත කියන ලස්සනම ලස්සන සින්දු අහනවා. පුතේ අද ලස්සන ගීතයක් දෙන්න අපි වෙනුවෙන්. සින්දු අහන්න එකතු කරගන්නවා නෝනා සීත, ඒ වගේම පුංචි පුතා සාලින්ද, දුව සඳුනි, මිනිබිරිය බිනායා, මුණුබුරා මිහෙන්. මේලා ජ්‍යොතිරාත්‍රිය අහන හැමෝම ආදරෙන් එකතු කරගමු කියලා තමයි මැසේජ් එකේ තියෙන. ඔන්න ඉතින් අපි ආදරෙන් එකතු කරගමු ආදරණීය ජ්‍යොති වෙනුවෙන් ඊළඟ ගීතයට, අවසන් ගීතයට. ගම්පහ මිරිස්සත්තේ ලක්ෂ්මන් ගලගම තමයි මේ මැසේජ් එක වන දවලුනි ගාමිණී වීරසිංහ, ශශික, රූපවතී, රෝහිණී, නයනි, කුමාරී, ඒ වගේම කුමාරි, තව කුමාරි කෙනෙක් ඉන්නවා. මාතර කිංසිදි සිල්වා නෙටමේ දිසනායක ආදරෙන් එකතු කරගමු කියලා මැසේජ් එකේ තියෙන්නේ. යාළුවෝ ටික අපි ආදරෙන් එකතු කරගන්නවා ආදරණීය ජ්‍යොති වෙනුවෙන්. ඉද්දමල් ගොඩින් දමයන් තමයි මැසේජ් එකේ තියෙන පුතා විශ්ව, ඒ වගේම දුව හංසි, මාත්‍ය කරුණාරත්න, ලක්කන හරන්සි හැමෝමත් ආදරණීය ජ්‍යොතිගේ ලස්සන ගීතයකට එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ඉතින් ඔන්න තිසර අපිට මැසේජ් එකක් කියලා දෙනවා අපි. අයි අපි තහන් ඉන්නවා හැම ඉරිදම් අනිවාර්යෙන් අපි අහනවා. වැඩ කරන ගමන් වුණත් අපි අහනවා. නමේ ඉඳලා නමේ වෙනකන් ඉන්නවා. මේ මැසේජ් එක එවන්නේ මුල් ඒරියාවේ සතොසෙන්. ඔන්න සතොසේ ගැටි අපි ආදරෙන් එකතු කරගමු. සුරේකක්කා, සල්තු අයියා, රේණුකා ඇන්ටිවත ආදරෙන් එකතු කරගන්නවා. තිසර ඔයාවත් ආදරෙන් එකතු කරගන්නවා. අවසන් ගීතේ ආදරණීය ජ්‍යොති වෙනුවෙන් ඉතින් වැඩ කටයුතු ටික ලස්සනට පරිස්සම් කරන්න ඕනේ. ඉතින් ආදරණීය ජ්‍යොතිවත ආදරෙන් අහගෙන ආදරණීය ජ්‍යොතිරාත්‍රියක් වේවා. ගම්පුලින් චානක තමයි මැසේජ් එකෙන් දැනට වැඩ කරන්නේ. පන්නපිටියේ මාත් ඉතින් වැඩ කරන ගමන් ජ්‍යොතිරාත්‍රිය අහන් ඉන්නේ. ලස්සන සින්දුවකට ජ්‍යොතිමත්මයාගේ ලස්සන ගීතයක් අපිට දෙන්න හොඳ රසිකයෙක්. ඉතින් තාත්තා පියදම් තාත්තව මතක් කරලා ඉතින් තාත්තගේ නම කුමාරසිංහ, අම්මා නිලානේ, නංගි තක්ෂිලාවත් ආදරෙන් එකතු කරගන්න කියලා තමයි චානක කියන්නේ. ඉතින් ඔන්න චානකගේ මැසේජ් එක තමයි අද දවසේ අවසන් මැසේජ් එක විදිහට අපි තෝරගන්නේ. ඉතින් ආදරණීය ජ්‍යොති වෙනුවෙන් ඉතින් බොහොම ස්තුතියි. මැසේජස් ගොඩාක් එවලා තියෙනවා. කියන්න බැරි වුණු අය තරහ වෙන්නේ නැහැ කියලා මම දන්නවා. දැනටත් දුරකථනය ආද වෙනවා. ඒ තරමට ආදරණීය ජ්‍යොති වෙනුවෙන් වචනයක් කතා කරන්න, ලක්කන ජ්‍යොතිරාත්‍රිය කතා කරන්න ඔබට ගොඩක් ආදරෙයි. බොහොම ස්තුතියි ආදරයට. ඒ වගේම තමයි ලයිව් එක බලන් හිටපු කමෙන්ට් කරපු යාළුවා හැමෝටම ආදරෙයි. පෝස්ට් කාඩ් ලියුම් එවපු මගේ හිතවතුන්ට ආදරෙයි කියන ගමන් අපි හරියටම තව දින 7කින් ආදරණීය ජ්‍යොතිගේ ආදරය උණුහුම විඳිමු. පරිස්සමින් සතුටින් ඉන්නවන ආදරණීය ජ්‍යොති වෙනුවෙන්.
ඉතින් එහෙනම් මම ගිහින් එන තමයි මේ හදන්නේ. මේ ආදරේ ජීවමානයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ ජීවමාන ආදරේ ආදරණීය ජෝතිගේ පරිස්සමෙන් සතුටින් ඉන්න ජෝතිමත් සුබ සතියක්.

සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: සර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: අයිදුම් කරුවන් 35,000ක් අතුරින් උරේ නුර ගැටෙන කාය

0: කැමතිමා ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: 95 FM 93.7 Lakana Radio ITN
1: රාත්‍රී 10යි වෙලාව ඔබ අද දිනේදී මිලදී ගත්ත ලොතරැයි පට්ටික අතර ගන්න. ඉතින් ඔබේ වාසනාව රඟා බලන තමයි මේ සූදානම් වෙන්නේ මේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් දිනුම ඇදීම.

අයිබෝවන්. රටට වැඩි වැඩියෙන් වාසනාවන්තයෙන් බිහිකරන NLB ජාතික ජයවරණයෙන් අදත් ලොතරැයි වර්ග 8කින් ඔබට වාසනාව උදා කරන්න අපි සූදානම්. ලොතරැයි අරවිචාරයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සඳහා ජනාධිපති අරමුදල මගින් අධ්‍යාපන ආධාර ලබා දීමේ නව වැඩසටහන සඳහා මුල් දායකත්වය පසුගිය දින ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ලබා දුන් අතර එහි සමාරම්භක උත්සවය අද දින අනුරාධපුරයේ කේන්ද්‍ර කරගනිමින් උත්සවාකාරයෙන් සිදු වුණා. මෙහිදී ජාතික ලොතරැයි මණ්ඩලය අරමුදල් හරහා සිදුකරන කාර්යභාරය සම්බන්ධ වාසනාවෙන් ඔබට යන ජාතික ලොතරැයි මණ්ඩලයේ සමාජ මෙහෙවර නමින් මුද්‍රිත පළමු ග්‍රන්ථය එම උත්සව අවස්ථාවේ එළි දක්වමින් ගරු කථානායකතුමා සහ සම්භාවනීය ආරාධිතයන් වෙත ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති MTCA පෙරේරා මහතා විසින් පිළිගන්වන අවස්ථාවයි මේ. මේ අවස්ථාවට සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා ඇතුළු සහකාර සාමාන්‍ය අධිකාරීවරු සහ ශ්‍රේෂ්ඨ නිලධාරීන් සහභාගී වුණා. අද අපට පරිගණක නිල වාර්තාව ලබා දෙන්නේ පරිගණක නිලධාරී නිශාන් ප්‍රියංකර මහතා. දැන් හඳුනාගනිමු අද අධීක්ෂණ මණ්ඩලය. මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ DJ නිලුකා කුමාරි මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ රංජිත් නානායකාර මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කැලුම් සී තිලකරත්න මහතා, ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති P. පැට්කුණන් මහතා. එහෙනම් වාසනාවේ ගමන අපි පටන් ගමු NLB ජය සමගි. ඔබේ අතට සල්ලි වෙනුවෙන් අපි අරගෙන එනවා NLB ජය ලොතරැය්‍ය. අද ඉරිදා සන්ඩේ බෝනස් වාසනාව ඔබට තියෙනවා. රුපියල් 10,000 බැගින් ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාවත් ඔබට තියෙනවා. NLB ජය 556 වෙනි දිනුම් වාරයට අපි දැන් සූදානම්. NLB ජය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය සහ ජය අංක 4 අපි තෝරා ගන්නවා. අද NLB ජය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය V ජය අංක 2.44. මේ තොරන්නේ සන්ඩේ බෝනස් වාසනාව. අද වාසනාවන්ත සන්ඩේ බෝනස් සංඛ්‍ය 2980. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාපත්ත අරමුදලට දායක වන ඔබේම ලොතරැය්‍ය NLB ජය මේ වසරට 105 ත්‍යාගලාභීන් 311ක් වගේම රුපියල් 50,000 ත්‍යාගලාභීන් 7,870ක් බිහි කළා. බොහොම ස්තුතියි. බලමු අද වාසනාව. අද NLB ජය රුපියල් 105 ත්‍යාගලාභියෙක් බිහි වෙනවා. මේ ජයග්‍රහී ලොතරැයිපත ඔබට අලෙවි කරේ HR ධර්මසිරි කොටමුල්ල ප්‍රදේශයෙන්. රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 31 දෙනෙක් බිහි වෙනවා. සන්ඩේ බෝනස් වාසනාවන්තින් 53 දෙනෙක් බිහි වෙනවා. ඒ අනුව රට පුරා වාසනාවන්තින් 67,899 දෙනෙක් අතර අපි බෙදා දුන්න 63,13,880ක මුදලක්. අදත් ඔබේ අතට ගන්න හඳහන තව තවත් තෑගි වැඩි උන නියත ධනයෝග හඳහන අද දිනුම් වාරයේ 1,597. හඳහන වාසනාවන්ත ලග්න සංකේතය අපි දැන් තෝරා ගන්නවා. අද වාසනාවන්ත ලග්න සංකේතය සිංහ. හඳහන ජයග්‍රහී අංක 4ක් වෙනුවෙන් දෙවන යන්ත්‍රය සූදානම්. අද පළමු ජය අංකය අංක 52.

0: අද හඳහන හතරවන ජය අංකය අංක 23. අපේ රටේ උදව් අවැසිම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරක යෙදෙන්නට පිහිට වූ සමාජ සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාපත්ත අරමුදලට දායක වෙනව හඳහන ලොතරැය්‍ය මේ වසරට සුපිරිතයාගේ 11ක් අපි ලබා දුන්නා. බලමු හඳහන අද වාසනාව. බොහොම ස්තුතියි.
1: Today selected zodiac sign is Leo and the winning numbers are 52 to 58 and number 23.
0: අද හඳහන සමස්ත වාසනාවන් දින 117,748 දිනක් අතරේ අපි බෙදා දුන්න රුපියල් 71,5401 මුදලක්. හෙට හඳහන සුපිරිතයාගේ වටිනාකම රුපියල් 31,45,296. ඔබ දිනවන ඔබේ කෝටිපති සිහිනය වෙනුවෙන් සත් දිනම ජයනියත ගොවිසෙත 4530 වන දිනුම් පාරයයි අද. ගොවිසර දිනුම් ඇදීමට අපි දැන් සූදානම්. කෝටිපති සිහිනය වෙනුවෙන් ජයග්‍රහීන් විසින් අක්ෂරය මේ තෝරන්නේ. අද ඔබට වාසනාව අරගෙන ඉංග්‍රීසි අක්ෂරය U. දෙවන යන්ත්‍රයෙන් ජයග්‍රහී අංක 4ක් අපි තෝරා ගන්නවා.
1: වෙච්ච ඉලක්කங்கள் 4 තිරිවි செய்யப்படுகின்றன.
0: ගොවිසෙත පළමු වාසනාවන්ත ජය අංකය අංක 21.

0: අද ගොවිසත හතරවන ජය අංකය අංක 20 කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වෙන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාපත්ත අරමුදලට දායක වෙන ගොවිසත ලොතරැය්‍ය මේ වසරට සුපිරි ත්‍යාග දෙකක් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 69 දෙනෙක් අපි බිහි කළා. බලමු ගොවිසත අද වාසනාව. අද ගොවිසතෙන් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභියෙක් බිහි වෙනවා. මේ ජයග්‍රහි ලොතරැයිපත ඔබට අලෙවි කරේ පත්මසිරි පීරිස් මාරවිල. ඒ වගේම 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තෙන් 4 දෙනෙක් බිහි වෙනවා. මේ ලොතරැයිපත ඔබට අලෙවි කරේ මෙන්න මේ අලෙවි නියෝජිත වරුන්. ප්‍රේමදාස ජයසිංහ අම්පාර, සීපී විතාරණගේ ඇඹිලිපිටිය, එම්.ඒ. උදේ සංජීව යක්කල, කේ.ජී. වික්‍රමසිංහ අනුරාධපුර. ඒ අනුව වාසනාවන්තෙන් 106,216 දෙනෙක් අතරේ අපි අද බෙදා දුන්න රුපියල් 94 121,960 මුදලක්. සත්තිනම ජයනියත ගොවිසත හෙට සුපිරි ත්‍යාගයේ රුපියල් 7,95,66,267. දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක්. ඔබ ගන්නම ඕන තෑගි වැඩි උන ලොතරැයෙන් ඉලෙක්ට්‍රික් යතුරු පැදි හෝ රුපියල් ලක්ෂ 5 තෑගි, ඒ වගේම රුපියල් 50,000 තෑගි වගේම ප්‍රවර්තන ත්‍යාග අංකය ගලපාගෙන රුපියල් 25,000 තෑගි රැසක් මදි නොකියන්න දිනපතාම ඔබට දිනා ගන්න අවස්ථාව තියෙනවා. දවස සුබයි, සිහින දිනයි, ඔබ ගන්නම ඕන ටිකට් එක සුබ දවසක්. අද දිනුම් වාරය 404. ඔබේ දවස සුබ කරන සුබ ලග්න සංකේතය මේ තෝරන්නේ
1: සුබ ලග්න තිරිවි සියපඩතලද.
0: අද සුබ ලග්න සංකේතය ධනු. සුබ දවසක් වෙනුවෙන් සුබ අංක 3කුත් තෝරා ගන්නවා.
1: සුබ ඉලක්කங்கள் 3 තිරිවි සියපඩතලද.
0: සුබ අංකය අංක 45.
1: මුදල් සුබ ඉලක්කම 45.
0: දෙවන සුබ අංකය අංක 38.
1: ඉරණවද සුබ ඉලක්කම 32.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: රාත්‍රී 10:22.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛේ කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටත

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ,

පහකිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමයේ හෙවත් ධම්ම නියාමයේයි.

හයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

පින්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කය රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද

0: गजक सूत्र देशनाव दिश ज्ञानन वहंसी गंपुल मीथलाव कुहुमन रुवनपा मूल महाविहाराधिपति पूज्यपाद घनी कुमरे शांत स्वामी वहंसी
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමයි. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ

ඉතිපි සෝගාතාව මෙනෙහි කරන්න. නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාතාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ

වන්නේ ශෝක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජභය, සොර සතුරු කරදර, ගිනිබිය, තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින්

අපසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ස්විස්සත් ජය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත්වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළුවන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සංසුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රසණය මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණේ ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙයවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට. අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහමුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්ත

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරු කරන හේන්ද, සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද, පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද, පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාව ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ ඒ මෙනෙහි කිරීම තුලින් ඔබ ඒ සජ්ජායනා කිරීම තුලින් ඔබ ඒ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණි තලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා.

0: FM 93.5 93.7 ලක්හඬ අහගෙන ඉන්න බලා උදේ 5 විනාඩි 4යි.
1: FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සීසලකි. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසුවී බොහෝ ඈත සිසින සසතයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකිලි. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැම කී ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ශාසනයේ ලාභීන් අතර අගතන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජබිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.